අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ තිබේ පොළොවේ බලේ කොතනද?

සුබම සුබ දේශනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ඔන්න ඉතින් අදත් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන තමයි මං ඇවිල්ලා තියෙන්නේ. උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. සමහර විට චූටි පොඩිත්තු මාව අහගෙන ඇත්තේ ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. සමහර විට සමහර පොඩිත්තු මාව අහගෙන ඉන්නේ ඉස්කෝලේ යන ගමන් වෙන්නත් පුළුවන්. මේ මොන විදියට මාව අහගෙන ඉදියත් උදේ 7 වෙනකන් එක දිගට අහගෙන ඉන්න අදත් ඔයාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මං ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් පරක්කු නොවී මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: ඔය සාර්ථික වුණත් අසාර්ථික වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි
1: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ.
1: අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට ලොකුම ලොකු වටින අවස්ථාවක් දෙන්න තමයි අප මේ හදන්නේ. ඒ තමයි ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න පුළුවන්. අපි ලෑස්තිලා ඉන්න ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මම තෙනුලි දන්සදී මම ඉදිරිපත් කරන්නේ සින්දුවක්.

හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. හරිම ලේසි. අම්මට හරි තාත්තට හරි කියලා 0718-893-893 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සනට පාඨ කරන්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න ඒ පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. ඔයාට තියෙන ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න විතරයි. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න. එහෙනම් මතක ඇතුවාගේ දක්ෂතා අපිට එවන්න.

0: show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
1: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
2: වෙන්නේ.
1: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
0: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ටික ටික පුළුවන් වෙනවා. මොකද අපි ඔගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව ඉගෙන ගන්න ආස හිතන විදියට කියලා දෙනවා. අදත් අපි කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහනේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න. පොඩ්ඩංගි ලැංග්වේජ් පාසල ගොඩනැගිල්ල
4: බිරු බිරු බිල්ඩින්
0: උද්‍යානය
4: කෝඑන් කෝඑන් පාක්
0: පොත්‍රාකය
4: හොන්යා හොන්යා බුක්ෂෙල්ෆ්
0: පලාත
4: කෙන් කෙන් ප්‍රොවින්ස්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එව මෙහෙව
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
6: I work for the Sanaka Vela with us on a
9: hot Supreme Radio, the welcome show.
8: Satya Davas Pahima, Ude Hatata.
9: The welcome show.
6: Anugrahaya.
10: Vartha Pita Vartha, Tamine Koti Ate, NLV Tanaritahane, Lutraye, Rupyal Koti, Dahatun, Name Ate, Ikma Wood, Devanta, Supirithi Agalabadim, Rati, Sangvardhaneta, Devanta, Shaktiya Pemin, Obat Tinava, Ratat Tinavana, Jati, Mahatana, Sampata, Tanaritahane, Vilatikan, Obat Koti Pachekuan.
11: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: 89.1 89.3 Supreme Radio

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනට අපිට වෙන් වෙලා තිබ්බ වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හරියටම හෙටත් උදේ 6 වෙද්දී මං එනවා මගේ චූටි පොඩි තංග බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්මලා තාත්තලා කියන දේවල් අහන්න ඕනේ. හොඳට වැඩ කටයුතු ටික කරන්න ඕනේ. මගේ චූටි පොඩ්ඩ හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වෙලාවදේ 7යි විනාඩි 9යි සුබදාසනක් හැමෝටම සුබදාසනක් චාමරයි බොහෝ වේවා.
1: ආයිබෝනි පොයිබෝන් සුබදාසනක් සුබ දවසක්.
0: ඔව් අද ජූලි මාසයේ 6 වෙනිදා සඳුදා. ඉතින් අපි අලුත් සතිය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගොඩක් අය ඊට දවස නිවාඩුවේ ඉන්නේ නැති කියලා අපි හිතනවා. සමහර කෙනෙක් නිවාඩුවේ හිටියා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ සතිය සුබ විදියට ආරම්භ කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සතියේ ඔය කැමතිම දේවල් ටික විතරක් සිද්ධ වෙන්න ඕනි මන්නම් කියන්න කැමති දේවල් වෙන්න එපා.
1: එහෙම ප්‍රාර්ථනා කරමු ඉතින් අපි නේද?
0: ඔව් එහෙම අපි ප්‍රාර්ථනා කරනවා ඔයා වෙනුවෙන්
1: සහ අපි වෙනුවෙන්. ඔව් සමහර දේවල් ඉතින් නවත්තන්න බෑ අපිට.
0: හැබැයි
1: ඉතින් වෙන්න තියෙන නරකම දේ නොවි පුළුවන් තරම් නේද? අඩුම නරකක් තියෙන දෙයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉතින් නේද?
0: ඔව් අඩුම නරකක් තියෙන දෙයක්. උපරිම කිව්වොත් එහෙම අනේ මුකුත් වෙන්න එපා. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සතිය සුබ විදියට ගත කරන්න ඔයාලට පුළුවන්කම ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයත් එක්ක සුබ විදියට යද්දි මෙන්න මේ කට්ටියත් එකතුලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ජීවිතේ සිහිනේජ වාසනාව ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා.
1: ඒ විතරක් නෙවෙයි වේදනාවන් කැක්කුම් වලට ශනික සහනය අරන්ගෙන මෙල්ඩෝල් මෙල්ඩෝල් අපිත් එක්ක ඉන්නවා මේ ගමන යන්න. ඉතින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව අද තමයි බස් ගාස්තු වැඩි වුණේ.
0: අද නෑ වැඩි
1: නේ. ඔව් එතකොට ඉතින් අද උදේ පාන්දර කොන්දොස්තර මහත්තයත් එක්ක රණ්ඩු වෙන්න යන්න බෑ වැඩිම සල්ලි ඉල්ලුවා කියලා නේද? කරන්න දෙයක් නෑ ඉතින්.
0: එතකොට රුපියල් 30ක් ව තිබ්බ අවම ගාස්තුව දැන් රුපියල් 34 වෙලා තියෙන්නේ. ඊට පස්සේ තුන් ওই විදියට ටික ටික වැඩි වෙලා නේ.
1: ඔව් සාමාන්‍ය පොදු ප්‍රවාහන එහෙම ඊට පස්සේ අර්ධ සුඛෝපභෝගී ඊට පස්සේ සුඛෝපභෝගී සුඛෝපභෝගී කාණ්ඩ දෙකක් යටතේ වැඩි වෙනවා 100ට අඩු සහ 100ට වැඩි දුර ගමන් සේවා නිසා ඒ සංශෝධනයේට ඉතින් කැමති වෙලා ඉතින් ටිකට් එක අරගෙන බස් එකේ එන්න වෙනවා ඉතින් ඉතින් කොහොම හරි ඉතින් ජීවිත ඉස්සරහට යන් සුබ දවසක් වෙන්න කියලා හදවතින් ඉතින් ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතින් අපි උදේ 10 වෙනකම් මේ පැත්තෙන් ඉන්නවා ඔයත් එක්ක
0: හරියට ගාන දරගෙන යන්න ඕනේ. කොන්දොස්තර ගාන දුන්න තුනත් එහෙම රණ්ඩු වෙන්නේ.
1: ගාන බලන්න පුළුවන් ඔයාලට මාර්ගස්ස මගේ ප්‍රවාහන අධිකාරියේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම හිතන්නේ ඇති දාලා. ඊට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් බස් ගාස්තු සංශෝධනය වෙන්නේ කොහොමද කියලා.
0: සමහර වෙලාවට නම් චාමර පහුගිය දවස් ටිකේ කිව්වා අනිවාර්යයෙන්ම බස් එකේ වැඩි වෙච්ච ගාස්තු සංශෝධනයත් එක්කම දාන්න ඕනේ කියලා. සමහර බස් වල නම් තාම තියෙනවා වැඩි වෙච්ච ගානත් එක්කම. මම හිතන්නේ මේ පාරත් ගොඩක් වෙලාවට දායි නේද? ඒගොල්ලෝ හොඳ නම් දායි මන්නම් කියන්නේ.
1: සමහර විට දායි. හැබැයි ඉතින් දැම්ම හොන දැම්ම දැන් තාක්ෂණය දියුණු වෙන ඉතින් නේද? ෆෝන් එකක් තියෙනවා ඉතින් ෆෝන් එකෙන් ඔක බලා ගන්න ඉතින්.
0: දැන් සමහර අම්මලා තාත්තලා බලා ගන්න අමාරුයි නේ මොනොත් එහෙම.
1: කොහොමත් ඉතින් අර ගහන එක බලන්න බෑනේ පුතින්. ඒක සාමාන්‍ය බලන්න ඉතින් අන්වීක්ෂයක් ඕනේ බලන්න.
0: හරි හරි රංගිතින් අපි ලෑස්ති. The welcome show පටන් ගන්න උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න කියලා වාට ආරාධනා කරනවා.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම මං චාමර.
0: මම නිපුනිකා.

0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුතේ.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
3: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ. Back to back, Sindhu Ahanna.
6: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Aashi Ali. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,00,368,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
7: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම අතිම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණ මං හරි දා නිඳ ගියත් නෑ. මට මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම උත්තරයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ බේරුවත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: திருட்டு வெல்கம் ஷோ.
1: දෙහතයි විනාඩිය 23යි දැන් වෙලාව. මතක් කරන්න ඕනි පොඩ්ඩක් කාලගුණය ගැනත් මතක් කරගෙන යමු. මොකද සමහර පැතිවලට වහිනවද නැද්ද කියන්නත් ඉතින් අපි දැනගෙන ඉන්න බැහැනේ.
2: අද කාලගුණ අනාවැය කියන උනන් තියෙන බස්නාහිර වගේම සබර්ගමුව ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඒ වැසි ස්වල්පයක් තමයි ඒ වැසිවාර කිහිප වුණත් ඇති වෙන්නේ කියලා
1: තියෙන්නේ.
2: මධ්‍ය කඳුකරේ බඩහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු බැඳ නැගෙනහිර සහ වයඹ පළාත් තුලත් රත්නපුර හම්බන්තොට ත්‍රිගුණාමලය දිස්ත්‍රික්කවල පැට කිලෝමීටර් 40ක 50ක වගේ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා
1: තියෙනවා. කොහොමද චාමර තද සුළං පහුගිය දවස් දෙකේම තිබ්බ සෙන්ස්ට්‍රාදිද්ද කියන දවස් දෙකේම ගොඩක් වෙලාවට ඔය කුරුණෑගල ඉඳන් පටන් ගත්තා පස්සේ අහාට යනකම්ම තිබ්බා. ඉතින් වැඩිපුර සුළං එහෙම තිබ්බා. ඊට පස්සේ වහින්නත් හරි අමුතු විදිහකට චාමර. එක පාරටම හයියෙන් වහිනවා. ඒ වැස්ස වැහැගෙන වෙන කොහෙට හරි නිකන් අර හුලං එක්ක වලාකුළු තල් වෙලා යනා වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. මන් දන්නේ හරිද කියලා. ඒ වගේ එකක් තේරුනේ.
2: ඔව්. දැන් මේ කාලේ කොහොමද ඉතින් දිවයිනේ මධ්‍ය කඳුකරේ උතුර වගේම දකුණු ප්‍රදේශවලට සමහරවිට උතුර වගේම බටහිර ප්‍රදේශවලට සුළං ප්‍රවාහය වැඩිවීමක්
1: තියෙනවා.
2: ඒක සාමාන්‍ය සිදුවීමක්. ඉතින් කොහොමත් හුලඟ හින්දා තමයි වැස්ස ටිකක් එන වැස්ස වුණත් නැති වෙලා යනවා නේද?
1: ඒකනේ. දැන් ඒ පැත්තෙන් හුලන් ප්‍රවාහය වැඩිවීමක් එක්ක ඉතින් පොඩි පොඩි ප්‍රශ්නත් ඉතින් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ජාතික ලොතරැයි මණ්ඩලය කියලා තියෙන අපි වැඩි කරලා තියෙන්නේ නම් දිනුම් ඇදීම් කියලා. දිනුම් ඇදීම් එක දිගටම වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒ නිසා අද සම්පත ගන්න කියලා තියෙන ආද සම්පත ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි වැඩියෙන් සල්ලි අරගෙන එදා වියදමට ඔයාගේ මුදල් ටික එහෙම හොයාගන්න.
2: දැන් අද සම්පත ලොතරැයි ඔයාට ගන්න කියලා අපි කියන්නේ ඔයාගේ දවසේ වියදම් ටික ඔයාට කළමනාකරණය කරගන්න පුළුවන්. අපිට තියෙනවානේ සතිපතා වියදම් තියෙනවා, මාස්පතා වියදම් ටික
1: තියෙනවා.
2: ඒ වගේ දෛනිකව අපිට එකතු වෙන වියදම් ටික තියෙනවා. සමහර වියදම් අපිට හිතා ගන්න බැරුව තමයි එකතු
1: වෙන්නේ.
2: ඒ වගේ වෙලාවට අනිවාර්යෙන්ම ඉතින් ඔයා මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි අද සම්පත ලොතරැයි පත් සඳහා ජයග්‍රහකය තෝරගන්නේ.
1: ඒ
2: නිසා මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකය තෝරගන්නෝ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් ඔයාට ඔබේ කරගන්න පුළුවන්. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපන රුපියල් 4,000ක් වගේම තව තෑගි ගොඩක් තියෙනවා ඔයාට දිනා ගන්න. අද වියදමට හරියනම ලොතරැය තමයි ජාතික ලොතරැයි මණ්ඩල හඳුන්වා දෙන අද සම්පත ලොතරැයි. අරගෙන ඉතින් ඔය දවසේ තියෙන ප්‍රශ්න ටික ඉවර කරගන්න ඔයාට හොඳම උපදේ හොඳම අවස්ථාවක් තමයි මේ හදල් දීලා තියෙන්නේ.
1: ඒ වගේම තමයි තවත් සමහරුන්ට ඉතින් ඔය වගේ අවස්ථා ලැබුණාට පස්සේ ශාමර අර වියදම් කරන්න ඒවා එහෙම එනවා එක දිගට. ඒ කියන්නේ වියදම් කරන්න සමහරකට අසනීපයක් හරි එනවා. මොකද සල්ලිටියක් අතට හම්බෙච්ච ගමන් සල්ලිටියක් හම්බෙලා නේද වාහනේ හැරි ලෙඩ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන්.
2: සරෙප්පු දෙක හරි කැඩෙනවා නේද?
1: ඔව් එහෙම හරි වෙනවා. කොහොම හරි මොන දේ වුණත් ජාතික ලතරයි මඩලින් ඔයාට හොඳ දේවල් කරගන්න පුළුවන් අතරේ ඔයාට උන කැස්ස හෙම්බෙලිසාව එහෙම හැදිලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ගාව මෙල් ඩෝල් තියාගන්න. මොකද මෙල් ඩෝල් තියාගන්නවා කියලා කියන්නේ ඔයාට ඒගොල්ලන්ට ඉක්මනටම ප්‍රහාරාත්මක ප්‍රතිහරණයක යෙදিলা ඉවර කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙල් ඩෝල් ගන්න, මෙල් ඩෝල් අරගෙන බොන්න, බීපු ගමන් ඉක්මසහනේ ඔයාට හම්බ වෙනවා. මොකද මෙල් ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයාගේ ගෙදර පොකට් එකේ හැම තැනකම තියාගන්න ඕන හොඳම යාළුවෙක් විදිහට තියාගන්න පුළුවන් කෙනා තමයි මෙල් ඩෝල් කියලා කියන්නේ. මොකද සමහර හොඳම යාළුවෝ අපිට අරන් එන්නේ ඔළුව කැක්කුම්. හැබැයි ඉතින් ඒ ගේන ඔළුව කැක්කුම් පව අඩු කරන්න මේ මෙල් ඩෝල් වලට පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳම යාළුවෙක් විදිහට තියාගත්ත කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේද?
2: අනිවාර්යයෙන් මෙල් ඩෝල් කඩේ ළඟ තියාගන්න. ඒ වගේම තමයි ඉතින් කසාගල ග්‍රීන් සුබ ගැන මතක් කරන්න ඕනේ. ලංකාවේ ඉතින් ඉක්මනින්ම ඉදිකරමින් පවතින ව්‍යාතුමින් පවතින සුපිරි වෙළඳසල් ජාලය තමයි කසාගල ග්‍රීන් සුබ කියලා කියන්නේ. මේක වෙනස්ම අත්දැකීමක් ලංකාවේ ඔබට. ඒ වෙනස්ම අත්දැකීම තමයි මෙතන ගමෙන් තමයි මෙයාලා වැඩේ පටන් ගන්න
1: තියෙන්නේ.
2: හරි, ගමේ ඉඳන් තමයි ශාඛා ආරම්භ කරගෙන එන්නේ. මාතලේ වගේම අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල ශාඛාවන් දැනට තියෙනවා. අනිකුත් තැන්වල ශාඛාවන් ආරම්භ කරමින් තමයි තියෙන්නේ. ඔයාට අවශ්‍ය කරන හාල් වෙන්න පුළුවන් පිටි, සීනි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දෙවෙනි අඩුම මිලට විශ්වාසනීයව ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙයාලා ආනයනය කළා තමයි ගෙන්නන්නේ. ඍජුවම මෙයාලා තමයි ආනයනය කරන්නේ. එතකොට අර විශ්වාසය කියන දේ ඊටම වැඩි වැඩියෙන් තියෙන වගේම ප්‍රමිතිය උසස්ම ප්‍රමිතියෙන් තමයි තියෙන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න මේ සුපිරි වෙළඳසල් ජාලයේ අධ්‍යක්ෂකම විඳ ගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්. වැඩි විස්තර දැනගන්න දුරකථනංකයක් මතක් කරන්න. 011-2-864-12 කතා කරලා කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩි විස්තරات වල දැනගන්න පුළුවන්කමක් තියෙනවා.
1: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපි ලෑස්ති ඔයාව එක්කන් යන්න. ප්‍රියා සූර්යසේන මහත්මයාත් එක්ක කොහෙටද?
2: රටකින් එහාට නේද?
1: එහෙනම් දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI බොක්ස් බාවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI බොක්ස් බාර් තමයි මෙල්වා GI බොක්ස් බාර්.
4: මෙල්වා මෙතින් දන්න කියන GI බොක්ස් බාර්. Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180ට.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කැෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
9: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Maki Hande. Maki Rata.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. හතයි විදාට තෙස් හතයි දැන් වෙලාව. මේක තමයි හොඳම වෙලාව. සමහරක්කට ගෙවුණු දවස්තගේ චාමර මේ ලෝක වෙච්ච දේවල් ලංකාව වෙච්ච දේවල් මොනාද කියලා බලන්න හරියට කටියට බැරි වෙන්න ඇති. ඉතින් ඒ නිසා මොනාද ලංකාව වෙලා තියෙන්නේ, ලෝක වෙලා තියෙන්නේ කියලා දැනගන්න ලෑස්ති. අද අපේ ලංකාදීප පුවත්පතට තමයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ඉඳන් තියෙන සිරස්තල ඔබට කියන්න ලෑස්ති.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ වාර්තා කරනවාද? රැඳවියෝ දෙකක් මරුට 33ක් රෝහලේ, මීගමු හිරගෙදර යුද පිටියක්, කාන්තා රැඳවියුත් වහලේ උඩ, රැඳවියන් දෙපිරිසකගේ ගැටුමට මුල මද්‍රව්‍ය, බන්ධනාගාර උසුස්සල කඩා පෙතිත් ගහලා, විශේෂිත සිර මැදිරිවල ඉබි අතුරු කඩා රැඳවියන්ට පහර දීලා, මීගමු රිමාන් බන්ධනාගාරයේ ඊයේ දවසේදී දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතුව දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර දෙපාර්ශ්වයේම රැඳවියන් 33 දෙනෙකු තුවාල ලබා මේගම දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂව සඳහන් කරලා තියෙන්නේ. අපි දැක්කා ඊයේ දවසේ කාලකෝට්ටිය. සාමාන්‍ය මෙහෙම දේවල් අවුරුදු දෙකෙන් තුනෙන් කොහොමත් අපේ බන්ධනාගාර පද්ධතිය අපිට අහන්න දකින්න ලැබුණු දේවල් ඉතින් නේද?
2: කොමාරි වහලෙත් කඩන් වැටුණානේ.
1: ඊට කලිනුත් අපිට මතකයි ඉතින් සමහර සිදුවීම් මෙහෙමත් මීට කලින් සිදු වුණේවා. ලංකාව ගිවිසුම් කඩලා ඇමරිකාවෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්, වාහන ආනයන බදු සංශෝධනයක් අතලඟ කියලත් ඔන්න ලංකාදීපයේ වාර්තා කරනවා.
2: පහුගිය දවස්ටදී ඇමරිකාව අපිට එක කිව දුන්නා. දැන් යාලා අපි සංශෝධනයක් මොකද කඩලා නීති කඩලා කියලා තියෙනවා.
1: ගිවිසුම් කඩලා කියලා තමයි කියලා තියෙන්නේ. මේ වාහන ආනයන කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ කියලා තියෙන්නේ. අපිට ඉතින් වාහනත් නැව දන්නෙත් නැන්නේ සමහරු ඉන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඩෙන්ගු තවාන් කප් එක රජයේ ආයතනවලට. එකෙන් ඩෙන්ගු තවාන් වැඩිම වැඩි කරලා තියෙන රජයේ ආයතන ටික කියලා තමයි කියලා
2: තියෙන්නේ.
1: පාසලුත් මුල්ම පේලියේ සියලු ආයතන වලට රතු නිවේදන. වැඩිම ඩෙන්ගු තවාන් සහ ඩෙන්ගු පැතිරීම හේතු වෙන තැන්, ඒ කියන්නේ ස්ථාන වැඩි වශයෙන් හමු වී ඇත්තේ රජයේ ආයතන පරිශෝලින් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා කියලා තියෙනවලු. අත්ත කතාව ඉති.
2: එතකොට දැන් ශාමර සාමාන්‍යයෙන් රජේ තියෙන ස්ථාන පිරිසුදු කරන්න වෙනමම කට්ටියක් ඉන්නවනේ. එතකොට ඒ කට්ටිය පිරිසුදු කළා නැද්ද ඒවා?
1: පිරිසුදු කරලා තියෙනවා. රාජ්‍ය ආයතන වල තියෙන මේ ගිනුම් මෙහෙම. බැංකු ගිනුම් මෙහෙම පිරිසුදු කරලා
2: තියෙනවා. ඒවා පිරිසුදු කළා නේද?
1: පිරිසුදු කරන්නේ තෝ හොම වෙయ్యයි නේද?
2: අවට වට පිටාව පිරිසුදු කරන එක පොඩ්ඩක් අතෑරලා වගේ නේ.
1: අවට කියන්නේ මෙහෙමයි, සමහර තැන් තියෙනවා ඉතින් අතෑරලා දාලා සමහර ශ්‍රී ලංකම්ට අයිති අපි දැක්ක ගොඩාක් ඩිපෝ වලට අයිති ඉඩම් තියෙනවා අක්කර ගාණක්.
2: ඔව්.
1: ඒවා නිකන් ගස් වලත් මේ අතු පැල වෙලා තියෙන මේ ගස් පැල වෙලා තියෙන ගස් මේ වාහන වල. ඉතින් අපි දන්නේ නැහැ ඉතින් කොහොම හරි ඉතින් දන්නේ නැහැ හෝ නොදුනා ඩෙන්ගු රෝගයට ලොකු ව්‍යාප්තියකට ඉඩ හදලා දීලා තියෙනවා. මොකද ඩෙන්ගු රෝගීහු 59,828ක්, මරණ 39 නගී, අවදානම් කලාප 142 23ක්ම බස්නාහිර කියලා මොන ලංකාදීපේ වාර්තා කරනවා. තම බරපතල තත්වයක්. ඒ වගේම කඩවත මීරිග මදිවේගයේ ඉදිකිරීම් ළඟදීම අවසන් තීන්දුව ලංකාවත් චීනයත් සූදානම් කියලා තමයි වාර්තා කරලා තියෙන අතරතුරේ යටියන්තුට ට්‍රැෆික් OIC ගේ නැති වුණු ගිනිඅවිය කැලණි ගඟෙන් හමු වෙලාලු. මාළු අල්ලන්න ගියත් දන්නේ නැනේ දෝ කරගෙන.
2: කැලණි ගඟෙන් හම්බෙන්නේ කොහොමද කියලා තමයි දැන් තියෙන ප්‍රශ්නේ.
1: මාළු අල්ලන්න යන්නේ මාළුන්ට වෙඩි
2: තියන්නේ සමහර කිට එහෙම
1: නැත්නම්. ওই දින තමයි අද දවසේදී ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරලා තියෙනවා.
2: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ කුඩු කල්ලි දෙකක ගැටුම දුරදිගයයි, මීගමුව බන්දරාගාරයේ ගැටුමින් දෙකක් මරුට, 34කට තුවාල, දෙදෙනෙකුට බරපතලයි, ගැටුම මඩින්න පොලිසිය සහ STF කැඳවයි කියලත් සඳහන් වෙනවා. ඒ වගේම දේපළ වලට දැඩි හානි, ගැටුමට හේතුව නිලධාරීන්ට තොරතුරු දීම කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. නිලධාරීන්ට තොරතුරු දුන්න කියලා නේද? එතකොට දිනවිට පුවත්පත වාර්තා කරනවා පවුල් ලක්ෂ 3ක ජල අවශ්‍යතාවය සපුරයි, බිලියන 175ක ජල ව්‍යාපෘති ජනතා අයිතියට කියලා තොන්න දිනවිට පුවත්පත වාර්තා කරනවා. පැණි බීමවල සීනි සීමාව තවත් අඩු කරයි, අලුත් ගැසට්ටුවක් එයි කියලත් සඳහන් වෙනවා. ඒක නම් 100,000ක් විතර හොඳ කාරණයක් ශාවර මණ්ණන් කියන්නේ. පැණි බීමවල තියෙන සමහර සීනි ටික ඇත්තටම මේ හිතාගන්න අමාරුයි, මෙච්චර සීනි ගොඩක් මොකද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඒක හොයාගන්න ඉතින් පැණි බීමවල සීනි සීමාව තවත් සත අඩු කරන්න ඔන්න අලුත් ගැසට්ටුවක් එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තාම ඇවිත් නැහැ, එනවා කියලා තමයි කියන්නේ නේ.
1: ඔව්.
2: එතකොට දේශපාලනයෙන් දැම්ම සමුගන්න බෑ. රටට වැඩ කළා මදි කියලා කවුද කියන්නේ චාමර?
1: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි කියන්නේ.
2: ආ.
1: දේශපාලනයෙන් දැම්ම සමුගන්න බෑ. රටට වැඩ කළා මදි කියලා
2: තියෙන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් 2652කට මේ මස පත්වීම් කියලත් දින මෙන පුවත්පත වාර්තා කරන අතරේ ගෑස් මිල අඩුවෙයි කියලත් සඳහන් වෙනවා. ආපන ශාලා ආහාර මිල පහළටලු. හරි හරි හරි.
1: හොඳයි හොඳයි. අපි දැක්කා රුපියල් 15කින්ද 20කින්ද බත් පැකට් මිලත් අඩු කරනවා කියලා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපතිවරයා කියලා
2: තිබුණා. රවී කරුණානායක මහත්මයා කියනවා මේ දැන් තියෙන උද්ධමනී ඉල්ලුමට අනුව වැඩි වුණු එකක් නෙවෙයි කියලා.
1: පිදන්නේ නැහැ. ඉතින් ඔයාලා තමයි ඔය දන්නේ.
2: දැන් මේ ඩෙන්ගු ගැන මේ දවස් ටිකේම කියන්න කියලා කියනවනේ. ඉතින් ඩෙන්ගු ගැන කියන්න අංකයක් තියෙනවා. ඒක මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. 011 66 366 366 තමයි ඩෙන්ගු ගැන කියන්න අංකයක් විදිහට දීලා තියෙන්නේ. දැන් දන්නවනේ 59000කටත් කිට්ටු වෙන්න ඩෙන්ගු රෝගින් බෝ වෙලා තියෙනවා. ඩෙන්ගු රෝගින් වාර්තා වෙනවා කියලා. ඉතින් ඩෙන්ගු වැඩි වෙලා තියෙන ඉතින් ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. ඒ වගේම නව කලමනාකරණ සේවා නිලධාරීන් 1250කට පත්වීම් ප්‍රදානය හෙට කියලත් දින මෙන පුවත්පත වාර්තා කරනවා. 2026 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි කියලත් වාර්තා කරන අතරේ 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි කියලත් ඔන්න අද දවසේ දින මෙන පුවත්පත වාර්තා කරනවා.
1: ඔය දින තමයි දැන් ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන අද නේද? දිනමින සහ ලංකාදීප පුවත්පත්. ඒ අතරේ මේ අයතුල්ලා අලි කමේනිගේ අවසන් අවමංගල්‍යයට විශාල ජනගහක පැමිණීම සම්බන්ධයෙන් උත් අද දිනමින පුවත්පත ඡායාරූප සහිතවම වාර්තා කරලා තියෙනවා. අපි දැක්කා විශාල ජනගහක් ඇවිල්ලා ඉන්නවා.
2: මට ඒ ටික දැක්කාම පස්සේ මට මතක් වුණේ චාම්බර දැන් අපේ මුස්ලිම් බැතිමතුන් යනවානේ මක්කම වඳින්න. අර එතන සෙනඟ පිරිලා ඉතිරිලා යනවා වගේ තමයි මේ ස්ථානෙත් මේ ගොඩක් සෙනඟක් ඉඳලා තියෙන්නේ. මක්කම යන කාලේට ගොඩාක් මුස්ලිම් බැතිමතුන් යනවානේ මක්කම වන්දනාමාන කරලා එන්න. ඉතින් අන්නේ තරම් විශාල සෙනඟක් මේ උත්සවය සඳහා එකතු වෙලා තියෙනවා.
1: ඔව් අතිවිශාල ජනගහක් එකතු වෙලා තිබුණා. අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ වෙනුවෙන් ඉතින් ලංකාවෙත් රාජතාන්ත්‍රික වේ සඳහා නියෝජ්‍ය කතානායකවරයා ඇතුළත් ගිහින් තිබුණා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා තිබුණා ලෝක නායකයින් නේද?
2: එහෙනම් ඉතින් ඒ විදිහට තමයි අද දවසේදී පුවත්පත් සිරස්සල ඔබත් එක්ක බෙදාගත්තේ. අපි සූදානම් කෙටි විරාමයකට යන්න. විරාමෙන් පස්සේ අපි ආපහු අපේ කතාවට එන්න ලෑස්ති.
1: වෙලාව මතක් කරන්නම් උදේ 7:45 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් ගුණ පිළිකෑම
6: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා.
1: අපි මේ ගමනේ ලේසි නෑ ඉතින්, අර කෝටිපතියෙක් වෙන්න හීන දකින එකයි කෝටිපතියෙක් වෙන එකයිනේ.
2: හීන දකින නම් හරි ලේසියනේ පුතේ, ඔය ඉටු කරගන්න තමයි අමාරු තින්නේ.
1: අර එහෙම ප්‍රශ්න.
2: හීන නම් මොනවද ඉතින්, අපිට තවාලේ තීන පේනවනේ.
1: ඇයි සමහර කාරය ගන්නෙත් නෑන චාමර, ටිකට් එකක් ගන්නෙත් නෑ. හැබැයි ඉතින් කියන ඇදුරනම් කියලා එහෙම හිතන කට්ටිය ඉන්නවා. ටිකට් එකක් අරගෙන බලන්න ඕනේ ඇදෙන විදිය බලන්න. මොකද මේ තා කාලයක් ලංකාව වටේම ඉන්න අයට ටිකට් ඇදුණානේ ඉතින්. ඉතින් ඒ නිසා සමහරකට මීලඟ ලතරයි පත ඇදෙන්න වාට වෙන්න පුළුවන්. ඉතින් NLB ධන නිධානය ගත්තොත් එහෙම වට කෝටි ගාණක් අනිවාර්යයෙන්ම ඇදේ. මොකද ධන නිධානයේ ලොතරැයියෙන් මේ වෙනකොට සුපිරිතයා, ඒ කියන්නේ මේ අවුරුද්දේ ප්‍රථම සුපිරිතයාගේ ලාභියා පහුගිය මැයි මාසයේදී කන්දුඩරටින් තමයි බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරිතයාගේ මුදලක් හිමිකර දෙමින් තමයි ඔන්න මේ විදිහට සුපිරිතයාගේ ලාභියෙක් බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න චාමර. ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ හැමෝම කෝටිපති කරන්න උත්සාහ කරා.
2: දැන් ඉතින් කෝටිපතියන්, විසිලක්ෂපතියන්, දසලක්ෂපතියන් බිහි කරන අතරතුරේ සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත්වයට අරගෙන අවිල්ල තියෙනවා. ජාතික ලොතරැය මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැය, ජාතික මහා ධන සම්පත කියන්නේ ඒ නිසාම තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ ගොඩක් අවස්ථාවන් ලබා දෙනවා අපිට. ධන නිධානයේ ලොතරැයපත් වැඩි වැඩියෙන් ගන්න, කෝටි ගානක දිනුම් අවස්ථා වට අනිවාර්යෙන් දිනා ගන්න පුළුවන් කියලා මතක තියාගන්න.
1: ඒ වගේම තමයි මේ ගමන යන අපෙත් එක්ක මෙල්වා RB500 එකතු වෙනවා කියලත් මතක් කරන්න ඕනේ. ඒක මතක් කරන ගමන් අපේ තව සින්දුවකට යමු නේද?
2: සින්දුවකට යන්නත් ඕනේ. මේ දැන් ඩෙංගු මඳුරුවත් පුදුම මඳුරෙක්, ප්‍රතිපත්තියක් නැති මඳුරෙක්. හරි,
1: දැන් එහෙම එක වෙලාවට එන්න හැල්ලුද?
2: දැන් ඩෙංගු මර්ධනයකගේ මම දැක්කා පහුගියදා සඳහන් කරලා තියෙනවා, ඩෙංගු මදුරුවා විශේෂයෙන්ම මේ ඔහුගේ වෙලාව වෙනස් කරලා තියෙනවා කියලා. ජාතික ඩෙංගු මර්ධනයකගේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා තමයි පවසුවේ මේ ගිය සතියේ මට මතක විදිහට. මීට පෙර ඩෙංගු මදුරුවා වඩා සක්‍රිය වුණේ හිරු උදාවන සහ හිරු බැස යන හොරාවන් වලදී වුණත් නවතම පරීක්ෂණ අනුව උදෑසන 6-11 දක්වා කාලය තුළ මෙම වාහක මඳුරුවන් වඩා සක්‍රියව සිටිනවා කියලා තමයි අනාවරණය වෙලා
1: තියෙන්නේ.
2: උදෑසන කාල සීමාව පොදු ජනතාව වගේම පාසල් දරුවන් වඩා ක්‍රියාශීලීව හැසිරෙනවානේ බාහිර පරිසරයේ. ඒක නිසා මේ ඩෙංගු මඳුරුවා තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙන නිපුණ නේද?
1: කොහොමද සමහර කලින්ම සඳහන් කරානේ ඩෙංගු මඳුරුවන්ගේ හැසිරීම සහ වර්ධනයේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද ඒගොල්ලන්ගේ ඉස්සරට වඩා නිකන් ප්‍රවර්ධනයත් වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම තමයි අර පොඩි වෙනස්කමක් ඒගොල්ලන්ගේ ඇඟැතුලෙත් වෙලා තියෙනවා කියන එක පහුගිය දවස්වල අනාවරණය කළා තිබ්බා. ඉතින් ඒ නිසා අපිට පරිස්සම් වෙන්න කියලා වැඩි වැඩියෙන් කිව්වා. මොකද දැන් ඉන්න ඩෙංගු මඳුරුවා ඉස්සර මඳුරුවා වගේ නෙමෙයි, දැන් ඊට වඩා වැඩි.
2: එහෙනම් උදේ 7න් පස්සේ මඳුරුව කෑවොත් ඒ ඩෙන්ගු නෙවෙයි කියලා වගේ නිකන් එහෙම බොළඳ විදිහට හිතන්න එපා නේද?
1: දැන් ඉන්නවා. දැන් ඉන්න නිසා පරිස්සම් වෙන්න කියන එක මතක් කරගන්න ගමන් එහෙනම් අපි යමු සින්දුවකට.
2: යමු එහෙනම් අපි අලුත් පැයටත් යන්න ඕනේ මේත් එක්කම. දිගටම හගරින්න ද වෙල්කම් ෂෝ උදේ 10 වෙනකම්.

0: අලුත් පැයක් වල උදේ 8යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එල්ව තනට තහනය ලොතරයිෙන් රුපියල් කෝටි දහතුන නමේ අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමමිලට ගතහැගේ නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 8යි විනාඩි 8යි දැන් වෙලාව. බාන මම ගාන්ට 8යි 8ට ගත්ත ශාමර. ඉක්මනට මොකක් හරි දෙයක් ප්‍රාර්ථනා කරන්න කියලා අපේ නිමේෂ හිටියනම් ඒව අනිවාර්යෙන් කියනවා. නිමේෂ හිටියනම් ඔය එක වගේ අංක දෙක එකපාර ආපු ගමන් කියනවා අනිවාර්යෙන් මොකක් හරි මලකම් ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. බලන්න ඉතින්නේ අපේ ජීවිතවල සමහර දේවල් තියෙනවා ජාමර, මේ කියන්නේ අපි විශ්වාස කරනවා සහ අපේ විශ්වාස කිරීම නිසාම අපිට මොනවා හරි දේවල් ටිකක් හම්බ වෙනවා ජාමර. මොකද අපි හිතන්නේ අපිට හොඳක් වෙන්න කියලානේ, අපිට නරකක් වෙන්න කියලා අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරොත් එහෙම, අපි හැමතිස්සෙම දුකෙන් හිටියොත් එහෙම, අයියෝ මට මෙහෙමනේ වෙන්නේ, ඔන්න ඊළඟට මෙහෙම වෙන්නේ කියලා අපි හිතනවානේ සමහර කාලවලට. අන්න එතන තමයි අපි ඇත්තටම පරදින තැන. අපි හිතුවත් එහෙම නෑ, මම කොහොම හරි අනිවාර්යෙන් මට හොඳක් වෙන්න ඕනේ කියලා අන්න එතන තමයි අපි දිනන්නේ. මොකද අපි හැමතිස්සෙම ධනාත්මක සිතුවිලි අපේ ඔළුවට කරගව ගන්නවා. එතකොට තමයි අපිට හොඳට අපේ ජීවිතයට මූණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ.
2: අනිවාර්යෙන්. ඉතින් ධනාත්මක ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් තවත් පැයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩල අපිත් එක්ක ඉන්නවා මේ පැයත් වෙනත වගේම. ඒ වගේම මෙල්වා RB500 ඉන්නවා ශක්තිමත් බැඳීමක් එක්ක. ඉතින් අපි ඉස්සරහට යනවා.
1: ඔව්. එහෙනම් ඉතින් අපි අද ඇවිදින්න යනවා නේද?
2: අපි අදත් යමු නේද තැනකට ගිහින්.
1: එහෙනම් ඉතින් හොඳම වෙලාවක අපි යමු ඇවිදින්න.
3: Travel with Supreme.
1: එහෙනම් ඉතින් අද අපි වෙක්කන් යන්නකො කොහෙට හරි?
2: අදත් අපි යන්නේ තව වැදගත් තැනකට. අද යන්නේ අපි නාත දේවාලයකට තමයි යන්නේ. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපේ ගමන දොඩම්ගොඩ ඓතිහාසික ශ්‍රී නාත දේවාලයට. කොළඹ නුවර පාර ගිහිල්ලා අපිට හුරු පුරුදු තැනකින් තමයි මේක හැරිලා යන්න තියෙන්නේ.
1: හුරු පුරුදු තර කියන්නේ
2: කිරිබත් කුඹුර දන්නව නේද?
1: අපිට හුරු පුරුදු, අපේ සුප්‍රීම් රේඩ් එකට හුරු පුරුදු.
2: කිරිබත් කුඹුරේ සිට මේ වතුර කුඹුර මාර්ගයේ ගිහිල්ලා බුරුමුල්ල වගේම ඉතරින් එහාට ওই මොලදණ්ඩ හරහා ගිහිල්ලා දියපලාගොඩ හන්දියෙන් හැරලා තමයි යන්න තියෙන ටිකක් දුරට.
1: මම මේ කල්පනා කරේ චාමර, දැන් සමා වෙන්න මට, මම බලා කරාට කිරිබත් කුඹුර වතුර කුඹුර කියලා තියෙනවා.
2: ඔව් කිරිබත් කුඹුර වතුර කුඹුර.
1: ඒ කාලේ හැම නම් දන්නේ
2: කුඹුරු තමයි ඔක්කොම නේද?
1: ඔව් මොකක් හරි හේතුවක් ඇති. කුඹුරු
2: කුඹුරු. ඔව් ඉතින් උඩරට ගොඩක් ඉතින් ඔය ටික ටික කුඹුරු යායවල්නේ තියෙන්නේ. ඊට පස්සේ බුළු මුල්ල තියෙනවා, මොලදණ්ඩ තියෙනවා, දියපලාගොඩ තියෙනවා, ඔක්කොම වතුරත් එක තමයි ගොඩක් තියෙන්නේ නේද නම් ගෑලිය.
1: ඒකනේ.
2: මේ කොහොම හරි දැන් මේක විශේෂයෙන්ම ඓතිහාසික පසුබිමක් තියෙන දේවාලයක් බවට පත් වෙනවා. මට මතක නම් මං වාරට මේ විශේෂයෙන්ම මේ අලුත් නුවර දේවාලය හා සම්බන්ධයෙන් කියදී නාත දෙවියන්ගේ කතාවේ යම් කොටසක් මං වාරට මතක ඇති. ඒක නැවත අපි සිහිපත් කරන්න වෙලාව ගන්නෙ නැහැ. කොහොම හරි අතීතයේදී මේ දේවාලය නාහම් කෝවිල විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. නාහම් කෝවිල කියලා. මෙතන ඓතිහාසික කතා ගොප්පුවත් ගොඩක් තියෙනවා. මොකද ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔය පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ ගන්තුරේ සටන කියලා කියන්නේ. ඔය ගන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. කොහමරි මේ දන්තුරේ සටනට දෙවන රාජසිංහ රජතුමා මේ දේවාලය අසලින් ගිහිල්ලා තියෙනවා සටනට යන්න. ඒ යනකොට දෝලාවෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ දෝලාවෙන් යනකොට එතන ගම්මාසීන් කියලා තියෙනවා රජතුමනි මේ දේවාලයේ බලගතු හාස්කම් තියෙනවා මේ කෝවිලේ. ඒ නිසා මේ මෙතනින් දෝලාවෙන් බැහැලා ගමන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා රජතුමාගේ. රජතුමාගෙන් ඉතින් එහෙම ඉල්ලීමක් කළොත් ඉතින් හිතාගන්නකෝ රජතුමාගේ තීරණය කොයි වගේද කියලා නේද? රජතුමා මේකට කැමති වෙලා නැහැ. කොමරේ රජතුමා ගිහිල්ලා තියෙනවා යන් කියලා ගණන් ගන්නේ නැතු. ඒ යනකොට මේ කෝවිල පහු කරනවත් එක්කම දේවාලයේ තියෙන තැන පහු කරනවත් එක්කම නිපු අර දෝලාවේ එක දණ්ඩක් කරේ තියාගෙන ඉන්න එක දණ්ඩක් එක මිනිස්සෙක්ගේ කැඩිලා තියෙනවා කොහොමාරි. ඊපස්ස රජතුමා බිමට ඇද වැටිලා තියෙනවා. ඊට පස්සේ රජතුමා කියලා තියෙනවා හාස්කම් තියෙනවා මට පෙන්වන්න කියලා. කපු මහත්තයා ගෙනල්ලා කපු මහත්තයාට තර්ජනය කරලා තියෙනවා මට පෙන්වන්න පුළුවන් නම් කියලා. කියන්නේ රජතුමා කියන කෙනා එහෙම එකපාර්ත දෙයක් තීරණය කරගෙන කෙනෙක් නෙමෙයි. කවුරුත් කිව්ව ප්‍රමාණයට. එනිසා මේ කපු මහත්තයා කොහොමාරි අසල තිබුණු දොළපාරක් ළඟට ගිහිල්ලා මේ දොළපාරේ දියපාරකින් පහනක් පත්තු කරවලා තියෙනවා. මේ පහන පත්තු කරවලා ඒ පහනෙන් ගත්ත වතුර ටිකක් අර දෝලාවේ කැඩිච්ච දණ්ඩ ළඟ තිබ්බට පස්සේ මේ දණ්ඩ නැවත ශක්තිමත්ව හැදිලා තියෙනවා. මේක තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහට මෙතන බලගතු හාස්කම් තියෙන බවට ජනප්‍රවාදයේ තියෙන ප්‍රධානතම සාක්ෂිය බවට පත් වෙලා තියෙනවා. ඉන්පසුව මේ කෙරෙහි පැහැදුණු රජතුමා ගන්තුරේ සටනට යනකොට මේ කෝවිලට මේ දේවාලයට බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කොමාරි කිව්ව වගේම රජතුමාට රාජසිංහ රජතුමාට දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී. ඉන් පසුව නැවත රජතුමා පැමිණිලා මේ දේවාලයට තමන්ගේ කළා වූ මේ භාරය ඔප්පු කිරීම වෙනුවෙන් තමන්ගේ රාජ ආභරණ ඒ වගේම තමන්ගේ ඔටුන්න මේ දේවල් පරිත්‍යාග කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ රජතුමා ඇවිල්ලා ওই සපුගසක මුලක් උඩ තමයි ඉඳගෙන ඉඳලා තියෙන්නේ. ඒ සපුගස අදටත් ඒ ස්ථානයේ තියෙනවා කියලා තමයි ජනප්‍රවාදීනේ ගස තියෙනවා කියලා තමයි ජනතාව විශ්වාස කරන්නේ. පසු කාලීනව රජතුමා තමයි මේ කෝවිලේ අද වර්තමානයේ වා දකින්න දේවාලය ඉදිකරලා තියෙන රජතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක නිසා මේ ඓතිහාසික වශයෙන් ගත්තහම මහා හාස්කම් රසක් තියෙන එදා සිට තිබුණු තැනක් විදිහට සහ අදටත් බලගතු හාස්කම් රසක් තියෙන තැනක් විදිහට ජනතාව මේ දොඩම්වෙල ශ්‍රී නාථ දේවාලය හඳුන්වනවා. ඒක නිසා මේ අනිවාර්යෙන් ඉතින් ඔයත් ඔය පැත්තේ ගියොත් නේද නුවර පැත්තේ වාහනේ කරනනම් ගොඩාක් දුර යන්න නැහැ. ගිහිල් අනිවාර්යෙන්ම මේ නාථ දේවාලයට ගිහිල් එන්න. කොහොම හරි ඔය දෙවන රාජසිංහ රජතුමාගේ ඔය ඔටුන්න සහ රාජාභරණ මෑතක් වන තුරුම තිබිලා තියෙනවා. පසු කාලීන ඒවා පසු කාලීන කියන අවුරුදු දැන් ගොඩක් කල් ඇති. කොහොම හරි ඉතින් ඒවා විවිධ සොර සතුරන් ඒවා හොරකම් කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙලා
1: තියෙන්නේ.
2: ඉතින් දොඩම්බෙල ශ්‍රී නාථ දේවාලයත් අපිට බොහෝ හාස්කම් ඉටු කරලා දෙන බොහෝ බාරහාර වෙනුවෙන් ජනතාව යන එන තැනක් විදිහට අදටත් බොහෝ දෙනා හඳුන්වනවා.
1: එහෙනම් ඉතින් ඔන්න අද අපේ ඓතිහාසික ඒ වගේම ලස්සනම තැනකට ඉතින් ඔබටත් යන්න පුළුවන් වෙලාව කියන්නේ කියලා මතක් කරන ගමන් අපි යන ලෑස්ති සිංදුවකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංග ඉන්න කියලා ආරාධනා කරනවා.
3: Travel with Supreme.

0: එක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් විඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිබත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා
4: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා මට ගොඩාක් සන්තෝෂයි මේ මගේ කුඹරුකක් තියලා තිබුණා ඒක උකස් සරව ගන්න වුණා පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක් සුපිරි අංක පමණයි ගැලපුණා ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුගුරායි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
5: 89.1 89.3 Supreme Radio

0: ඔඩයාටයි විනාඩී 25 දැන් වෙලාව. වෙල්ඩින් වැඩ එහෙම කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාට අවශ්‍ය කරන හොඳම ඉලෙක්ට්‍රෝඩ දෙන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා. අර අපි පස්සන් ගන්නෙ අන්න ඒ ටික.
1: ඉතින් වෙල්ඩින් කර්මාන්තයට ඉතින් ඔයාට නව මුහුණුවරක් අරගෙන ආවේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි.
0: ආහා. ඉතින් දශක දෙකක විශ්වාසත් එක්ක තමයි මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මේ විදිහට වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. විශේෂම හේතුව තමයි ලංකාවේ තියෙන SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වෙච්ච එක. නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අවම ලෝබර, අවමදුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
1: දැන් සාමාන්‍ය වෙල්ඩින් කර්මාන්තය ඔයා හිතන විදිහට දැන් ඔය වෙල්ඩින් කර්මාන්තය කියලා කියන්නේ යකඩ දෙකකට මේ පැහැසුම් කරන එක විතරක් නෙවෙයි. ඒ කියන්නේ අපිට බොක්ස් බාර් ටිකක් හදලා දෙන එක, අපේ වැටක් හදලා දෙන එක විතරක් නෙවෙයි. වෙල්ඩින් කර්මාන්තය දැන් දියුණු වෙලා තියෙනවා. නව ප්‍රවණතාවවිල්ලා තියෙන්නේ. ඒකෙන් විවිධ අපි ලී වලින් හදනවා වගේ විවිධ කැටයම් හදනවා. අපි සරලවම කිව්වොත් එහෙම විවිධ රූප හදනවා. විවිධ ප්‍රතිමාවන් නිර්මාණය කරනවානේ. ඒ වගේ අපි දැකලා තියෙන ගොඩක් අබලි යකඩ වගේ එකතු කරගෙන ගොඩක් ඒ වගේ නිර්මාණ කරන තරුණ තරුණිය අපි ගොඩක් දැකලා
0: තියෙනවා.
1: ඉතින් ඒ වගේ නිර්මාණශීලී ඔයාට හොඳම අවස්ථාවක් තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. අවම ලෝබර, අවමදුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවේ ඉතා වැදගත්. ඒ නිසා මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තෝරගන්න ඔයාගේ නිෂ්පාදන කර්මාන්තය අති සාර්ථකව කරගන්නවට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මෙල්වා සමග ඉතින් ඔයා එකතු වෙනවා නම්
0: දන්නවද ඔයාගේ මේ වෙල්ඩින් කර්මාන්තය තව තවත් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පතක් ගත්තොත් එහෙම සමහර කාලවල තියෙනවානේ චාමර අපිට ප්‍රශ්න එන. අන්නේ කාලවල වලදී අපිට ගන්න අර මේ පොඩ්ඩක් පොකට් මනි වගේ වෙනම තියාගන්න පුළුවන් ගාණක් තියාගන්නව නම් ඒ ගොඩක් හොඳයිනේ. ඉතින් අන්න ඒකට පාර හදලා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත. අපිට හදිසි අවශ්‍යතාවයක් වුණොත් එහෙම දැන් හිතන්නකො ව්‍යාපාරයක් කරගෙන යද්දී අනිවාර්යයෙන්ම අපිට සමහර ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවානේ. එතකොට ඉතින් අපිට මේ එතන තියෙන ප්‍රශ්න පියව ගන්න මුදල් ටිකක් තිබ්බොත් යහමින් තිබ්බොත් හොඳයි. ඉතින්
1: අනිවාර්යයෙන්
0: අන්න ඒ ටික පියව ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත වලට උදව් කරනවා කියන එක අමතක කරන්න එපා.
1: මහජන සම්පත දිනුමාරෙන් තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රාහකය
0: තෝරගන්නේ.
1: එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ අවසාන අංක 4යි ගැලපුණොත් ඔයාලට රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසානක තුන ගැලපුණොත් රුපියල් 4,000කුත් තියෙනවා. තවත් සෙසු තෑගි ඔයාට ඔබේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත. ආයේ කතා දෙකක් නැහැ. ඒක නිසා දැම්ම ගිහිල්ලා අද සම්පත ලොතරැයිපත් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් විශේෂ අවස්ථාවක් තමයි ඔයාට මේ හඳුන්වා දීලා තියෙන්නේ.
0: එහෙනම් ඉතින් මේ අවස්ථාව මම අරගන්න එපා. ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනේ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු කරන ඔයාට. එතකොට හරි, ඒ කියන්නේ මුදල් එහෙම හරි අර පැරස්මෙන් ඔයා පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකට. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ ඔයාට ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ අඩු මුදලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අඩු මුදලකට දෙන්නේ ඇයි කියලා දන්නවද? අඩු මුදලකට දෙන්න ප්‍රධානතම හේතුව තමයි ඒගොල්ලන්ට අතරමැදිව නැහැ, අතරමැදිවන්ට ගෙවනවා කියලා ලොකු ගණන් ගෙවන්නේ නැහැ. ඉතින් ඒ නිසා කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔයාට අඩු ගාණකට ඇත්තේ තරම් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ශාඛාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල. ළඟම ශාඛාවට යන්න කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසල් ජාලයක නවතම අත්දැකීම අපිට අරගෙන එන්නේ. ගමේ සිට නගරය දක්වා තමයි මෙයාලගේ ශාඛා ජාලයන් පුළුල් කරගෙන
0: එන්නේ.
1: දැන් මේ ශාඛාවන්ට අමතරව අලුතින් ශාඛාව ඔයාලට ළඟම නගරේ ආරම්භ කරමින් තමයි තියෙන්නේ. ඉතින් සීග්‍රේන් ව්‍යාප්ත වන මේ සුපිරි වෙළඳසල් ජාලයේ අත්දැකීම විඳගන්න පවුල හැමෝමත් එක්ක යන්න ගිහිල්ලා බලන්න කොහොමද කියලා මේ වෙනස. ඉතාමත් අඩු වට්ටම් සහිතව ප්‍රමිතිගත බහඬ වට ගන්න පුළුවන් එකම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඒ නිසායි අපි කියන්නේ අලුත් තැනක් අඩුම මිලක් කියලා.
0: එහෙනම් ඉතින් අපි යනවා කෙටි විරාමයකට. වෙලාව මතක් කරන්න උදේටයි විනාඩි 30යි.

0: ස්නැක්ස් බෝඩ කරන්න ආවේ.
1: දෙන්නම්ක හොඳ වර්ගයේ.
0: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
2: මෙන්වා බෙති. දන්න තියෙන GI box bar.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් වල පිළිකෑම
9: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකාලමු.
10: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑටයි විනාඩි 38යි දැන් බලව.
2: දැන් නෙපුව අපිට සබහා දහමේ අහිමි වූ දේවල් ගැන ලොකු කම්පනයක් අපි හිතුවල තියෙනවා නේද? මනුෂ්‍යයෝ විදිහට සමහර තැන්වල දැන් සතුන් වගේ නම් අපේ සමහර මිහිතලින් වඳ වෙලාම ගිහිල්ලා තියෙනෝනේ. මානව ක්‍රියාකාරකම් මීට බලපාලා තියෙනවා කියලා ආයෙත් මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඔයා මම නොවුනත් අපි හිටපු ආත්මේ කාරී අපිත් උකට සම්බන්ධ වෙලා තියෙනවා දන්නේ නැහැ. ලංකාවේ ඒ වගේ මේ රතු දත්ත පොතේ ඉන්න සතුන් ගණනාවක් ඉන්නෝනේ. කළු අඳුරා ඉන්නවා, ඒ වගේම ලංකාවේ කොටියා ඉන්නවා. ඒ වගේම ඉතින් ලංකාවේ අලියත් ඉතින් ඒ ගණයේ දැන් අතුලත් වීගෙන යවගේ යන එකක් අපිට තියෙනවනේ පේන්න නේද? කියන්නේ අපිට අපේ ජීවිත කාලය තුල රතු දත්ත පොතට යන සතෙක් බලා ගන්නත් දැන් පුළුවන් වෙලා තියෙනවා. ඒක නතර කරගන්න අපිට ඔයාට මට තනියෙන් බෑ. ඒක රාජ්‍ය වගකීමක්. ඒකට මිනිසු සහයක් දෙන්න ඕනි. ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද?
1: අහලා තියෙනවා.
2: ගවරා කියන හැඩි දැඩි ඒ ගොන් විශේෂය ගැන ලෝකේ බොහෝ දෙනා ඒ පිළිබඳව පර්යේෂණ කරලා තිනවා. තාමත් ඔය ඉන්දියාව වගේ සමහර රටවල ගවරා ඉන්නවා.
1: ඒ වගේම ලංකාවේ වෙනමම ගමකුත් තියෙනවා ගවරවෙල කියලා.
2: ගවරවෙල සහ ගම් ගොඩක් තියෙනවා. මම ඒ ගම් ටිකත් ඔයාලට කියන්න. දැන් මේ ගවරා හා සම්බන්ධයෙන් ජනප්‍රවාද තියෙනවා සහ දැන් ඒවා පසුකාලීනව ගවරා ලංකාවේ සිටියා කියලා විද්‍යාත්මක තහවුරු කිරීම් ටිකකුත් තියෙනවා.
1: තියෙනවා.
2: ඒක නිසා අපිට ගවරා ලංකාවේ ඉන්නේ නැති කියලා හිතා ගන්න පුළුවන්. මොකද ඔය විල්ලු අලි වගේ අලි ලංකාවේ හිටියා කියලා මෑත කාලිනු අපි විවිධ පර්යේෂණ වගින් සහ අපිට විවිධ ලිඛිත මුලාශ වලින් හොයාගෙන තියෙනවානේ. දැන් ගවරා සම්බන්ධෙනුත් ලිඛිත තොරතුරු තියෙනවා. ඒ වගේම ජනප්‍රවාද කතාත් තියෙනවා. වැදගත්ම දේ නෙපු පොසිල සාක්ෂි හම්බෙලා තියෙනවා ලංකාවේ ගවරා හිටපු බවට. දැන් ලංකාවේ හිටපු ගවරා අපි හඳුන්වන්නේ මේ ඔව් විද්‍යාත්මකව බොස් ගෞරස් කියන කුලයට තමයි ඔහු අයිති
1: වෙන්නේ.
2: එතකොට ආසියානු බයිසන් ඒ වගේම ඉන්දියානු බයිසන් කියලා දැනට ඉන්දියාව සහ ඒ ආශ්‍රිත රටවල ජීවත් වෙන බයිසන් මේ ගවයාට අපි හඳුන්වනවා. දැන් ඇමරිකාවේ ඉන්න බයිසන් ගවයා මේහා සමාන වුණාට මෙවුන් විශේෂයෙන්ම කුල දෙකක් විදිහට තමයි මේ සත්ව විශ්ලේෂකින් හඳුන්වන්නේ. දැන් මේ ලංකාවේ විශාලතම වයිල්ඩ් කැටල් කියන කුලයටත් මෙයලා අයිති වෙනවා කියලා නේ කියන්නේ. හොඳින් වැඩුණු ගවයෙක් සාමාන්‍යයෙන් උසාඩි 6ක් 7ක් වගේ උස වෙනවලු. සාමාන්‍ය කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. ටොන් එකක් එතකොට.
1: රූපේම අවා ගන්න ඕන නම් නිකමට හිතන්න දැන් අපි අර මේ මසල්ස් එහෙම හදනවානේ. අපේ ඇඟේ මසල්ස් එහෙම දුවන් පස්සේ මසල්ස් පුම්බනවානේ. අන්නේ පිම්බුවට පස්සේ තමයි මේ අර අන්න ඒ වගේ ඇඟක් තමයි තියෙන්නේ මේ ගවරට.
2: අනිවාර්යෙන්ද මේකේ සත්ව විද්‍යාත්මක කාරණා කියන තරම් මට දැනුමක් නැහැ. ඒ නිසා මේ අහගෙන ඉන්න කෙනෙක් හරි මීට වඩා තොරතුරක් දන්නවා නම් කියන්න. මේ රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල මේ රජතුමාගේ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා මහජන ප්‍රදර්ශනයේට. එතකොට දැන් රත්නපුර වගේ ප්‍රදේශවල කරපු කැණීම් වලදී සතුන්ගේ පොසිල කොටස් හම්බෙලා තියෙනවා. මේ පොසිල කොටස් වල සමහර කොටස් තිබිලා තියෙනවා මේ ගවරා හා සමාන පොසිල කොටස්. ඒවා කාල නිර්ණය කරලා ඒවා විද්‍යාත්මකව පහදා දීම් කරලා තමයි මේ ගවරා ලංකාවේ හිටිය බවට සමහර සාක්ෂි
1: තියෙන්නේ.
2: දැන් එතකොට මේ ලංකාවේ හෝටන් ටන් ආශ්‍රිත උඩරට ප්‍රදේශවල ගවරා ව්‍යාප්තලා හිටියා කියලා සඳහන් වෙලා තියෙනවා. මේකද දැන් අර ඔයා කිව්වේ ගවර විලද මොකද්ද ගම කිව්වේ?
1: ගවරවෙල
2: වගේ ගම්මාන තියෙනවානේ. තවත් ගම්මාන තියෙනවා ගවරවිල තැන්න කියලා
1: තියෙනවා.
2: ගවර ගිර කියලා තියෙනවා. ඊට පස්සේ ගවර ගාල කියලා තියෙනවා. ඊට පස්සේ ගවරා තැන්න තියෙනවා. ගවර කැලේ කියලා තියෙනවා. ගවර මාන කියලා තාමත් ඔය නුවරඑළිය ගමක් තියෙනවා. මේ විදිහේ ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරගේ නම භාවිතා කරලා තියෙනවා. මේකේ මේ වඳවී යාම සම්බන්ධයෙන් කියද්දි සමහර අය කියන්නේ ලංකාවට විදේශිකයන් ආවට පසුව ඔවුන් අර අපේ ඇතුන් අල්ලින් මැරුවා වගේ මේ ගවරත් මහ විශාල සතෙක් නිසා විනෝදයට ගවර දඩයම් කරා කියලා කියනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයන් විසින්ම කිරි සඳහා හරක් ආනයන කිරීමත් එක්ක හරකුණ්ඩ වැළඳුණු රෝග මේ ගවරාටත් වැළඳිලා විශාල වශයෙන් ගවර ගහනේ ලංකාවේ අඩු වුණා කියලත් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා මේ ඉතිහාස කතා, විද්‍යාත්මක කතා සහ ජනප්‍රවාද කතා ගොඩක් ගවරත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් අදට ගවර ලංකාවේ නැහැ. පසුකාලීනව ඔය ගවරා ගෞරවුන් කිහිප දෙනෙකු ලංකාවට ආනයනය කරන්නත් 2022 වගේ කාලයකදී තීරණය කරලා තියෙනවා. කැලේට මුදාහරින්න නෙවෙයි සත් උද්‍යානවල තියන්.
1: ඉන්දියාවේ නානය කරන්න තමයි ඒගොල්ලෝ මේ
2: උත්සාහ කරලා තියෙන්නේ. කොහොම හරි ඒ වැඩේ සාර්ථක වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. තාමත් එහෙම දන්නේ නැහැ නේ ගවර ඉන්නවා කියලා අපි නේද? එහෙම නෑ. ඒක නිසා දැන් මේ ලංකාවේ අපිට ඒ වගේ අහිමි වෙලා ගිය සත්ව විශේෂ ගණනාවක් තියෙනවා.
1: තව දෙයක් තියෙනවා චාම. දැන් විශේෂයෙන්ම ගවරයිගේ දිව ගත්තොත් එහෙම ගවරයිගේ දිවේ තියෙන හරියට නිකන් හරි හිතන්න එයා අපිව දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ ලෙව කනවා කියලා. අන්න ඒ විදිහට මොනා හරි ලෙව කෑවොත් එහෙම ටිකක් ගැළවිලා එන්න පුළුවන්. يعني හැම වුණත් ගැළවිලා එන්න පුළුවන් විදිහ දිවක් තමයි ගවරට තියෙනවා කියලා කියන්නේ. තරම්ම සවිශක්තිමත් ගවර කියලා කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි විදිහේ ශක්තියක් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම එයාගේ මස් පිඩු එහෙම හොඳ අයියට තියෙනවා. ඉතින් ගවරෙක්ව සාමාන්‍යයෙන් කොටියෙක්ගේ මේ ගොදුරක් කරගන්නවා කියලා කියන එක හරි අමාරුයි චාමර. මොකද එහෙම ලේසිකට කොටියෙක්ගේ ගොදුරක් නම් වෙන්නේ නැහැ ගවර. එයාට තියෙන හයිය සහ එයාට තියෙන අර විශේෂ හැකියාවන් නිසා.
2: අනිවාර්යෙන් දැන් ඉන්දියාව අග්නිදිග ආසියාව ඒ වගේම මැලේ අර්ධද්වීපය ඔය වගේ ප්‍රදේශවල තාමත් ගවරුන් ඉන්නෝ. දැන් මේ 1986 දී මේ ගවරා කියන සත්වය එහෙම නැත්තම් මේ අපි ඉන්දියානු ආසියානු බයිසන් කියන කෙනත් රතු දත්ත පුත්‍ර තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඔහු ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඇමරිකාවේ නම් ඒ වැඩේ බයිසන් ගවයන් ආරක්ෂා කර ගැනීම වැඩේ උන් කරගෙන යනවා.
1: බයිසන් ගවයන්ගේ චාමර ලෝම තියෙනවා නේද?
2: ලෝම තියෙනවා ගොඩක්. හැබැයි මෙයාලගේත් ලෝම තියෙනවා. හැබැයි මෙයාලා කළු පාටයි නේද ගොඩක්.
1: ගොඩක් ලොකුවට ලෝම එහෙම පේන්න නැහැ.
2: අර වගේ නැහැ නේද?
1: ඔව් ඒ වගේ නැහැ. සාමාන්‍ය විදිහට සාමාන්‍ය අපි ඔය කියනවානේ අපි හරක් ඉන්නේ. ඉතින් ඒ වගේම තියෙනවා. ඉතින් ඒ වුණාට අර ලොකුවට ලෝම බිමට ගෑවෙන විදිහට අර බයිසන් ගවයාගේ වගේ නැහැ.
2: දැන් අර අපි දැකලා තියෙන අර ගොනුන් සමග කරන ක්‍රීඩාව නේද? බුල් ෆයිටින් නේද? බුල් ෆයිටින් වලට ගන්න ගවරුන් නෙවෙයි. ඒකට ගන්න මේ ස්පැනිෂ් ගොනුන් විශේෂයක් නේද? ඒකට කියන්නේ මේ ස්පැනිෂ් ෆයිටින් බුල් කියලා තමයි එයාලට කියන්නේ. එයාලා වෙනයි හොඳේ. එයාලා නෙවෙයි මේ. ගවරුත් එක්කම දෙල්ලම් කරොත් ඉතින් වැඩේ ඉවරයි. අවසානේ තමයි.
1: එන්න වෙන්නේ.
2: තාමත් හැබැයි ඇමරිකාවේ මේ විශේෂම සාම්ප්‍රදායික උත්සව කීපයක් තියෙනවා ගෞරවන් සමග කරනේවා. මේ අර ක්‍රීඩාවට කියන්නේ මැටඩෝ ක්‍රීඩාව කියලා නේද
1: කියන්නේ?
2: ඔව් ඒ වගේ ක්‍රීඩාව අපි දන්නේ නැහැ. ඒක කොහොම හරි මේ මට කියන්න ඕනකම තිබුණේ අපි මේ වගේ දේවල් කතා කරනවා තවත් අවුරුදු 20කින් වගේ 30කින් වගේ යනකොට අපෙන් පසු පරම්පරාව ලංකාවේ තවත් ගොඩක් සත්තු ගැන ඔහොම කතා කරයි. අපි දන්නේ නැහැ යාළ අපිට දෙස් තෙවුල් 36ද කියලා. මන්න කියන්නේ අපිට දෙස් තෙවුල් තියන්න ඕනි. මොකද අර මං කිව්වා වගේ අපිට ඇස්පනා පිටම රතු දත්ත පුත්‍ර ගිහිල්ලා ලංකාවෙන් වද වීගෙන යන මේ මිහිතලේ මේ පින්බිමේ ජීවත් වෙන එහෙම අහිංසක සත්තු ගණනාවක් ඇස්පනා පිටම දකින්න පුළුවන් වෙලා තියෙන ලංකාවේ කොටියා ඒ අතර ඉන්නවා. ඒ වගේම ඉතින් අපිට ප්‍රධානම කාරණාව අපේ අලියා ඒ තැනට යමින් ඉන්නවා වගේ තමයි අපිට නම් පේන්න තියෙන්නේ.
1: අලින්ට හරියට කෑම බීම ටිකක් නැහැ චාමර. අලින්ගේ තියෙන ඒගොල්ලොන්ගේ අලි මංකඩවල් ටික ඔක්කොම වහලා සමහර මිනිස්සු ගෙවල් හදාගෙන තියෙන්නේ. අලි මංකඩ අර සුපුරුදු පාර ඒ අලින්ට නැහැ. ඊට පස්සේ අලි එහෙම ගියාට පස්සේ අලි වෙඩි තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට මොකක් හරි උත්තරයක් අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. එහෙම හෙව්වේ නැත්තම් එහෙම අර චාමර කිව්වා වගේම අනාගත පරපුර අනිවාර්යයෙන්ම අපිට බණි කියන්නේ අර අපි කියන්නේ සාමාන්‍ය සමහර අපේ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ පළු යන්න බණි කියලා. අන්න ඒ විදිහට බණි. මේ මිනිස්සු මේ දේවල් කරපු නිසා තමයි අපිට අද මෙහෙමත් බලා ගන්න නැත්තේ කියලා.
2: දැන් අපේ අලිත් හොඳම නෑ.
1: හරිද?
2: හොඳම අහිංසකයෝ නෙමෙයි අපේ අලි. නේද? එයාලා තින් පොඩි මුරන්නු ගැතිරිකක් පෙන්නුම් කරනවා. තුඹුරක් එහෙම දැක්කහම කිරි වදින කාලේ දෙන සුන්දරිය ඉවසන්න බෑ. ඒ නිසා කොහොමත් එනවා. ඒකට ඉතින් වැඩපිළිවෙලක් මිනිස්සු හදන්න එපයි නේද?
1: නැත්තම්
2: එයාලා 100%ක් හොඳම නෑ. හරි?
1: ඔව් මොකද ඉතින් බඩගින්න කාටත් ලොකු වෙන්නේ ජාම.
2: බඩගින්න කන්න නැතිකම වුන් නෙවෙරනි පු එක නේද? අර සමහර දේවල් අපිටත් තියනවා නේද? කොත්තුව කන්න මොණි වගේ තේරවා නිකන් කීයක් කරින්නේ බස් එකේ නැති වුණා තියන්න නේද?
1: එහෙම තියෙනවා.
2: ඒ නිසා තමයි මායත කාලීනව සත්ව විශ්ලේෂකයන් කියන්නේ දැනට අපි කරන්නේ අලි කොටි කරන්නේ මේ අලි කොටු කරන එක ඉදුලි වැටවල් ගහලා දැන් සත්ව විශ්ලේෂකයන් කියන්නේ මිනිස්සු කොටු කරන්න ඕනි කියලා නේද? මිනිස්සුන්ට ඊට වඩා බුද්ධියක් තියෙන්නේ. ඒක නිසා බලමුකු නව රජේ වැඩපිළිවෙල මොකක් වේද කියලා. වැඩපිළිවෙල හදනකොට රතු දත්ත පොතේ මිදි දන්නේ ඇලිටි.
1: ඒක නම් කියන්න දන්නේ. මොකද දැන් අවුරුදු ගානක ඉඳන් ඔය පොත් හද
2: එනවනේ ඉතින්. හැමදාම කෝටි ගණන් වියදම් කරනවා ඉතින් නේද?
1: හරි. අපිට ඒ ගැන කතා කරන්න දැන් බෑ. එහෙනම් අපි අඹ කිටි විරාමයකට වෙලාව මතක් කරන්නම් උදෑසනයි 47:00.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ නතරයෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී මැක්
8: 89.1 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: කොහොම ඉතින් මේ හිතවත්කම් නේ දතාරන්නද ජාමර හිරයි හඳටයි පුළුවන් දෙතින්නේ ද මේ අපේ තියෙන ආලවන්තකම් ගැන අපේ හිත් ගැන හෙම හොයලා දෙන්න.
1: අපේ මනුස්සකම් කවුද දන්න අපිට වැඩි නේද?
0: ඒකනේ.
1: ඉතින් මේ මනුස්සකම් තියෙන මිනිස්සු තමයි යෝනිති නේද? මනුස්සකම් තින් තව තවත් වර්ධනය කරන්න ජාතික ලොතරැයි මරලත් අපිත් එක්ක ඉන්නවා නේද?
0: අනිවාර්යෙන්. තව කාටවත් ඉරිසෑ හිතෙන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේ හදාගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. NLB දන්න නිදහනේ ගත්තොත් එහෙම සහ අනිත් අයට කෝල් කරලා කියන්නත් බෑ මේ අරගුල්ල මෙච්චර පත්කම් ටිකක් හොයාගෙන තියෙනවා කොහින්ද දන්නේ වාගත් අපි දන්නේ නැන්නේ අපිට සැකයි කියලා එහෙම කියන්න වෙන්නේ නැහැ. මොකද දන්න නිදහනේ ගත්තොත් එහෙම කෝටි ගාණක් ඔයාට හම්බ වෙන්නේ නීත්‍යානුකූල විදිහට.
1: අනිවාර්යෙන් දර නිධානයේ ලොතරැය තුළින් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභියෙක් පසුගියදා බිහි කළා. ඒ කියන්නේ මැයි මාසයේදී කන්ද උඩරටින් තමයි මේ වාසනාවන්තයා බිහි කළේ. රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි මේ වාසනාවන්තයා හිමි කරගත්තේ. ඔයාටත් ඊළඟ සුපිරි ත්‍යාගලාභියා වෙන්න පුළුවන්. කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් 10 ලක්ෂපතියෙක් වෙන අතරතුරේ දැන් සන්ඩේ බෝනස් වාසනාව තියෙනවා. සෑම ඉරිදා දිනකම මේ අවස්ථාවත් ඔයාට උදා කර දීලා තියෙනවා. සුපුරුදු ත්‍යාගිවලට අමතරව කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න ජාතියේ මහා ධන සම්පත කියන්නේ ඉතින් ඒ තරම් ධනයක් ඔබට ලබා දෙන හින්දම තමයි.
0: ඔව්. ඔයාගේ ජයග්‍රහණ දරා ගන්න බැරුව, ඔයා යන ගමන දරා ගන්න බැරුව සමහර අය ඔයාට ඕන තරම් දේවල් කරද්දී අන්තිමේදී කරන දේවල් හරියන්නේ නැතුව එයාලට ඔලුව කැකුම දෙන්න පුළුවන්. ඒ වෙලාවෙත් ඔයා ගිහින් එයාට උදව් කරන්න, මෙල් ඩෝල් ගිහින් දෙන්න. මොකද ඉතින් උදව් කරන දේවල් කවදාවත් අපත යන්නේ නැහනේ, අපිටම තමයි ආයි හම්බ වෙන්නේ. ඒගොල්ලෝ අපිට කොච්චර ඉරිසියාකම් කරත්, අපිට කොච්චර වට්ටන්න හැදුවත්, අපිට මොන දේ කරත් අපි ඒගොල්ලන්ට ඒ අමාරු වෙලාවක පන්න ගන්න උදව් කරමු මන්නම් කියන්නේ ජාවර නේද? ඉතින් එනි සෞලුවක් එක්කම හැදිලා නිකන් ඔයාට හිතනවා නම් එයාට ඔලුවක් එක්කම හැදිලා තමයි දැන් නම් ඉන්නේ කියලා. එතකොට එයාට උණ හැදිලා ඉන්නවා කියලා දන්නවා නම් ඔයා එයාට කැසෙ හැම නිසා රඟපත වේදනාව තියෙනවා කියලා වටෙන් ගොඩින් ආරංචි වුණොත් එහෙම ඔයා මෙල් ඩෝල් දෙකක් අරගෙන ගිහින් බලන්න යාව. ගිහිල්ලා දෙන්න ඔයාට ඉක්මන් සහනිය හම්බ වෙයි මේකෙන් කියලා. එතකොට එයාලට හිතෙයි මම මොකක්ද ඒ කරේ? මම එයාට මොනවාද ඒ කරේ? ඇයි මං එහෙම කරේ? මං එහෙම නොකර නම් මෙයා කවදාවත් ඉතින් මට මේ විදිහට නිකන් එයා ඉස්සරහ රැජ්ජ වෙන්න ඕන වෙන්නේ නැහැ නේ කියලා කියයි. ඉතින් ඒ නිසා මෙල් ඩෝල් අරන් යන්න, මෙල් ඩෝල් අරන් ගියා කියලා කියන්නේ එයාටත් හොඳයි ඔයාටත් හොඳයි.
1: කවුරු කොහොම මොන තත්ත්වයේ හිටියත් ඉතින් මෙල් ඩෝල්නි ඉක්මන් සහනේ අරගෙන එනවා. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් නම් තියාගන්න අමතක කරන්න එපා.
0: අපි අලුත් පැයකටත් යන්න ඕනේ. හැබැයි අලුත් පැයට යන්න කලින් මතක් කරන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. මොකද අපේ TikTok live එක පැත්තෙන් ගොඩක් කට්ටියක තලා ඉන්නවා. ඒ කට්ටිය මතක් කරන්න ඕනේ. සෝනු ශ්‍රී ඉන්නවා, යාවත් එකතු කරගන්න කියලා තියෙනවා. කැමති සින්දුවකට අපේ NK කියලා කෙනෙක් ඉන්නවා. සකුණි හංසිකා ඉන්නවා. එතකොට ගිෂු ඉන්නවා. ඒ වගේම හොදකලා විරාමයේදී හම්බෙමුද ගොඩක් එයත් ඉන්නවා. පොතේජු පොතේජු යාවත් එකතු කරගත්. එතකොට ශාෂ් ඉන්නවා, ශාෂ් ගාල්ලෙන් අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම MJ ඉන්නවා, ශාරික ෆර්නෑන්ඩෝ ඉන්නවා. එතකොට තව කවුද ඉන්නේ? තව කවුද ඉන්නේ? තරිඳු තෙසර ඉන්නවා. තරිඳු ඔයාවත් මතක් කරා. හසුන් ඉන්නවා. එතකොට තව කවුද ඉන්නේ? ශාමරුවට මතකද සිතුම් හිටියා අපේ ලයිව් එකේ? තව කට්ටි ඉන්නවා මතක් කරන්න පොඩ්ඩක් ඉන්න බල්ලකන්. ශානි ඉන්නවා, ශානි ඔයාවත් මතක් කරා. ඒ වගේම ලක්ෂිකා ඉන්නවා, කිං කෝබ්‍රා කියලා කෙනෙක් ඉන්නවා, බිනුති ඉන්නවා, ඒ වගේම ලව්ලි බොයි කෙනෙකුත් ලයිව් එකේ ඉන්නවා, මිස්ටර් සෙලිජන් ඉන්නවා, සෝනු ශ්‍රී, ඒ වගේම අපේ රාහුල් ඉන්නවා, දිනත ඉන්නවා. මේ කට්ටියම ලයිව් එකට ඔන ගොඩාක් ආදරෙන් මතක් කරලා අපේ රේඩියෝ කියන තුන අපි ඔයාලා මතක් කරලා ඒ කට්ටිය එකතු කරගන්න ගමන් එහෙනම් අපි ලෑස්ති අලුත් පැයට යන්න.
1: එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න ද වෙල්කම් ෂෝ සමග වෙලාව පෙරවරු 9යි විනාඩි 1යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000 කොටු තුනට 4

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ NLB තනනිතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තනනිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 6යි දැන් වෙලාව. එහෙනම් ඉතින් අපි ඇවිල්ලා තියෙන අපේ අවසාන පැයට මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් එන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමනේ යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: ඒ විතරක් නෙවෙයි අපිත් එක්ක ඉන්නවා මෙල්වා GI පයිප්. මෙල්වා GI බට කියලා කියන්නේ ඉතින් අපිට විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්. මේ ගමන යන අපිත් එක්ක ඉන්නවා මෙල්වත්. හරි.
1: මේ කතාවක් තියෙනවා කියන්න.
2: කියන්න බලන්න කතාව.
1: කතාව කියලා
2: හදන අපිට කතා කියන එක මොනවද නේද?
1: සාමාන්‍යයෙන් ඉතින් නේද කතා හැදෙනකොට හැදෙනවා
2: ආයේ. හැදෙනකොට හැදෙනවා කතා ඉතින් ආයේ.
1: කොහොමනත් මේක නම් එහෙම කතාවක් නෙමෙයි. මේක අපිට වටින කතාවක්. ඉතින් ඒ නිසා මට හිතුණා මේ ඔයාට ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. එක්තරා ගමක තියෙනවා චාමර විශාල රෝස ගහක්. මේ රෝස ගහ වෙලාවකට කුරුල්ලන්ට කෑම දෙනවා. මිනිස්සුන්ගේ කුසගින්නි නිවන්න දායක වෙනවා. එතකොට කුරුල්ලන්ට කැදලි හදන්න දෙනවා. ඒ වගේම තමයි බඩගින්නි ඉන්න ගොඩාක් අයට පළතුරු පවා දෙන්න පුළුවන් ගහක් තමයි මේ රෝස ගහ කියලා කියන්නේ.
2: ඇසට පෙනෙන ඇසරනෝ මෙන්න ගොඩාක් ජීවීන් ඉන්නවා නේද?
1: ගොඩාක් ජීවීන් ඉන්නවා.
2: ඒ වගේම පෝෂිත වැල් තියෙනවා.
1: ඔව් ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරි චාමර සීතල දවස් වලට මේ මිනිස්සුන්ට වියලි අතු දර වෙන්නත් දුන්නා. ඒ වියලි අතු ටික අරගෙන යන්නත් මේ ගහ උදව් කරනවා. හරියටම කිව්වොත් එහෙම මේ ගහ විශාල ගහක්. ඒ වගේම හැමෝටම ගොඩාක් දේවල් කරන ගහක්. තමන් ගැන නොහිතා තමන්ගේ දේවල් ටික අනිතයට පාවිච්චි කරන්න දෙන ගහක් චාමර. කොහොම හරි ඔන්න මේ ටික දවසක් යද්දී මේ දේවල් දීලා දීනම මේ ගහ මේ මහා රෝස හරිම ලස්සන හැමෝටම හෙවන දීපු හැමෝටම කන්න දීපු හැමෝටම ගෙයක් වෙලා හිටපු මේ රෝස ගහ ටික ටික ටික ටික මේ තමන් අනිතයටම දේවල් දීලිවරලා දිනාපත් වෙන්න පටන් ගන්නවා චාමර. ටික ටික මේ ගහ වයසට යන්න පටන් ගන්නවා. තමන්ගේ දේවල් ටික අනිතයට දීන හරි ඉක්මනට හරිටම කිව්වොත් එහෙම අර තමන්ගේ සාරේ වෙන කට්ටි උරාබනකොට අපි ඉක්මනටම විනාශ වෙලා යන්නේ චාමර. අන්න ඒ වගේ වෙන්න මේ ගහ පටන් ගන්නවා. ඊට පස්සේ මේ ගහෙන් පෝෂණය වෙච්ච කුරුල්ල මේ ගහ ඇතෑරලා දාලා යනවා. ඊට පස්සේ ආපහු මිනිස්සු මේ ගහ ඇතෑරලා දාලා යනවා. මේ මිනිස්සු කියනවා මේ ගහ දැන් හරියන්නේ නැහැ. මේ ගහ දැන් අපි අතාරින්න ඕනේ කියලා. කොහොම හරි මේ ගහ ඇතෑරලා දාලා එතන පාළුවට ගිහින් තියෙද්දි ඒ ගහත් කර කියා ගන්න දෙයක් නැතුව තියෙද්දි මේ ගහට කවුරුත් උදව් කරන්න නැතුව තියෙද්දි ආපහු දළු දාගෙන වැටෙන්න උදව් කරන්න නැතුව තියෙද්දි අන්තිමේදී මේ එක කාලයක් යනවා චාමර ලොකු ගම් වතුරක් තියෙන කාලයක්. මේ ගම් වතුරට මේ ගහ කඩාගෙන වැටෙනවා චාමර. ගහ කඩාගෙන වැටිලා මේ ගමේ ඉන්න අයත් මේ ගම් වතුරට අහු වෙනවා චාමර. අවසානයේදී මේ ගහේ ඉන්න මේ ගමේ ඉන්න කට්ටිය අතාරලා කියනවා මේ ගහ වැඩක් නැහැ කියලා එදා කිව්වනේ. මෙන්න මේ වැඩක් නැහැ කියපු ගහ අවසානයේදී මේ ගම් වතුර වෙලාවෙදිත් මේ මිනිසුන්ට උදව් වෙනවා චාමර. කොටයක් වෙලා මේ කොටේ උඩ මිනිසුන්ට ඉන්න උදව් කරනවා. මේ මිනිසුන්ට අර රූස්ස ගහේ කොටේ වැදගත් වෙනවා. අන්න එදාට තේරුම් ගන්නවා මේ ගමේ ඉන්න මිනිස්සු වගේම හැම කෙනාම මේ ගහ මොනතරම් වටිනවද, අපිට මොනතරම් දේවල්ද කරේ කියලා. සමහර මිනිස්සුත් ඉන්නවා චාමර සමහර කාලවල වලදී තමන්ට තියෙන හැම දෙයක්ම නැති කරගෙන අනිතයට උදව් කරනවා. යාළුවන්ට වෙන්න පුළුවන්, පවුලට වෙන්න පුළුවන්, එතකොට තව ඉන්න අයට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්. ඒ හැමෝටම තමන්ට පුළුවන් උපරිම ශ්‍රමය දීලා ඒ කටියත් එක්ක ජීවත් වෙනවා. ඒගොල්ලෝ හිතනවා මම මේ දේ දෙන එකෙන් එයාල සතුටින් ඉන්නවා, මටත් සතුටක් තියෙනවා කියලා. හැබැයි අවසානයේදී වෙන්නේ චාමර ටික ටික අපිට තියෙන දේවල් ටික අඩු වෙන එක. අපිට තියෙන දේවල් ටික අඩු වුණාට පස්සේ සමහර මිනිස්සු අපිට හැරිලා බලන්නේවත් නැහැ. අපිට උදව් ඕන කාලේ උදව් කරන්නේවත් නැහැ. අපෙන් පුළුවන් තරම් උදව් අරගෙන අරගෙන අරගෙන අරගෙන අපිව පැත්තකට කරලා දාන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරියට අර ගහට වුණා වගේම තමයි. ගහට පුළුවන් කාලේ පුළුවන් උපරිම දේවල් ටික කරා. හැබැයි ගහට බැරි වෙනකොට ගහට වතුර ටිකක්වත් දාන්න කවුරුත් හිටියේ නැහැ චාමර. ගහව පෝෂණය කරන්න, ගහට අලුතෙන් හැදෙන්න ඉඩකඩ දෙන්න, අලුතෙන් අතුර දාන්න හදන්නේ කවුරුත් උදව් කරේ නැහැ. ගන්න පුළුවන් තරම් දේවල් ටික ගත්තා විතරයි ගහට ආපහු නැගිටින උදව් කරේ නැහැ. අන්න ඒ වගේ මිනිසුත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ වටිනාකම අපි ගාව තියාගන්න. අපේ වටිනාකමෙන් අනවශ්‍ය විදියට තව කාටවත් ප්‍රයෝජන ගන්න දෙන්නේ නැති විදියට අපිව පරිස්සම් කරගෙන යන්න අපි දැනගන්න ඕනේ චාමර. එහෙම නැති වුණොත් එහෙම සිද්ධ වෙන්නේ අපිත් අර ගහ වගේම අපේ තියෙන හැම දෙයක්ම අනිත් මිනිසුන්ට දීලා දීලා දීලා අවසානයේදී කිසිම දෙයක් නැති මිනිස්සෙක් බවට පත් වෙන්න. කාගේවත් අපිට අන්තිම කාලේ අද චාමර අපිට බෑනේ කාගෙන්වත් දේවල් දෙන්න. අපිට අමාරු වෙච්ච කාලෙක අර ගහ වගේ වෙන්නේ නැතුව අපි අපේ වටිනාකම අපි ගාව ශ්‍රද්ධාව තියාගෙන අනිත් අයටත් සමානව උදව් කරන ගමන් අපි අපේ වටිනාකම් නැති කරගන්න නැතුව අපිට තියෙන දේවල් ටිකත් පරිස්සම් කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අර ගහට වෙච්ච දේ වෙන්නේ නැතුව අපි අපේ පරිස්සම තියාගෙන යන්න. අපි අසරණ වෙන්නෙත් නැහැ. අපි නිසා අපි කාගෙන්වත් අර කොන් වෙන්නෙත් නැහැ. අපි නිකන් අපේ ජීවිතේ නාස්ති කරගන්නෙත් නැහැ.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් රූස්ස ගසක් වෙන්න නේද මිත්‍රවරුනි? රූස්ස ගසක් වෙලා මේ කියපු දේවල් ටික මතක තියාගන්න.
1: ඔව්. හැමෝටම දේවල් ටික දෙන්න. හැබැයි ඊට අමතරව ඔයාවත් පරිස්සම් කරගන්න.
2: ඉතින් අපි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේ 10 වෙනකන් අපි මේ පැත්තේ ඉන්නවා. දිගටම එන එකතුල ඉන්න. ද වෙල්කම් ෂෝ සමග.

0: මට සිතුනා.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
2: ඔය සාර්ථික වුණත් අසාර්ථික වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
2: අලුත් වෙලා.
3: පහසු වෙලා. පැඩි පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: දශක පහක් පුරා පිත්තල බහඩිකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: Happening evening drive එක
6: lead කරලා
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
9: back to back සින්දු අහන්න
10: let's go
11: every weekday at 4 PM in Porto with Ashi Ali
12: Supreme Radio.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. දෙනවේ අයි වෙනඩි වෙසි පහයි දැන් බලාව. සමහරු කියනවානේ චාමර මම මගේම බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. ඒගොල්ලන් කියන්නේ මම මගේ බිස්නස් එකක් පටන් ගන්නවා. දැන් අපි ලයිව් එකේ ඉන්නේ යාළුවෙක් ඉන්නවා. මම බිස්නස් එකක් පටන් ගන්න තියෙන්නේ. ඒක මරු කියලා කියනවා. ඒක හොඳයි මම කරගෙන යනවා කියලා කියනවා. අපි ජී තමයි එහෙම කිව්වේ. දැන් ඔය විදියට තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න බලාගෙන ගොඩක් කට්ටිය ඉන්නවානේ චාමර. තමන් දන්න ශ්‍රේෂ්ඨයෙන් පටන් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. සමහරකට තමන් දන්නේ හොඳටම උයන්න වෙන්න පුළුවන්. තමන් දන්නේ හොඳටම කෑම يعني කේක් එහෙම හදන්න කේක් පේස්ට්‍රි බේකරි අයිටම්ස් ඒවා හදන්න වෙන්න පුළුවන්.
1: අපි අර සරලම කිව්වොත් ව්‍යවසායකයෙක් වෙන්න කියලා නේද?
0: ව්‍යවසායකයෙක් වෙන්න. තමන් දන්න පැත්තෙන් හොඳටම දේවල් ටික කරන්න ගොඩක් අය ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් සමහරු ඉගෙන ගන්නවා වාහන හදන්න. සමහරු ඉගෙන ගන්නවා වෙල්ඩින් වැඩ කරන්න. සමහරු ඉගෙන ගන්නවා බඩු වැඩ කරන්න. මේ අතරේ වෙල්ඩින් වැඩ කරන්න ඔයගෙනගෙන තියෙනවා නම් ඔයකින් බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම නැත්නම් දැන්ටමත් කරගෙන යනවා නම් ඔය අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා දෙන සේවාවත් එක තමයි ඔයා හොඳම සේවාවක් දුන්නොත් තමයි තව තව කට්ටිය ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා හිතන්නකො වෙල්ඩින් වැඩ කරනවා කියලා. වෙල්ඩින් වැඩ කරනකොට ඔය වෙල්ඩින් කූරු වලට අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. අන්න එහෙම වුණොත් එහෙම ඔයාට පුළුවන් තව තවත් බිස්නස් ඔයාගේ ගාවට ගන්න, ඔයාගේ කරගන්න මේ බිස්නස් ටික.
1: මෙච්චර ලස්සන නවත්තිද්දි එකට කූරු ගන්නවනේ.
0: හරි ඉතින්.
1: කූරු හැඳි ගන්නවනේ ඉතින්.
0: අර ඒක ලේසි අපි දන්න වචන ඒක.
1: වෙල්ඩින් කූරු කියලා කියන්නේ නේද?
0: මම වාගේ
1: ඉගෙන ගත්තා. දැන් තමයි දන්නේ වෙල්ඩින් කූරු වලට ඉලෙක්ට්‍රෝඩ කියන්නේ.
0: ඉලෙක්ට්‍රෝඩ කියනවා
1: කිය. අයියෝ අයියෝ. මෙල්ව කරපු හරියක් අපිට නේද?
0: ඒකනේ අපිට අර පොඩි පැත්ත හොඳ පැත්තකට යවුවා චාම්බර. අපිට දැනුවත්භාවය වැඩි කරා මෙල්ව.
1: නම්මුණා නේද? කපාට හිතානවනම් මොකද්ද මේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ කියලා. බලන්නම් මේ කියලා තියෙන වෙල්ඩින් කූරු ගැන. ඉතින් මේ ඔයා කිව්වා වගේ ශක්තිමත් භාවයේ වැඩි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩවල ප්‍රධානම කාරණාව අවම ලෝබර අවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාව ඉතා වැදගත්. ඒ නිසා SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. නිසා බය නැතු ඔයාගේ කර්මාන්තයේ දියුණු කරගෙන යන්න. ඔයාට ඔයාගේ වෙල්ඩින් කර්මාන්තයේ වැඩ දාලා නේද ඔයාගේ නිෂ්පාදනය ටික කරගෙන යන්න හොඳම අවස්ථාවක් තමයි මෙල්වා හඳුන්වා දීලා
0: තියෙන්නේ.
1: අනිවාර්යෙන් ගන්න ඕනි කට්ටිය.
0: ඔව්. අවම ලෝබර දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය මෙන්න මේ වගේ දේවල් තියෙන නිසාම පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට දෙන්න පුළුවන්කම තියෙනවා. SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාගේ වැඩේට ඔයා ගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. ඒ අතරේ සමහර අය හිතන් ඉන්නවනේ චාමර මම අද දවසට මට කොහොම හරි මෙච්චරක් ගාණක් ඇදුනොත් එහෙම මම මෙන්න මේ වැඩ ටික කරගන්නවා කියලා. එහෙම කියලා හිතාගෙන උදේ පාන්දර අපි කියන්නේ නමෝ විත්තින් ගිහිල්ලා දෙයක් කරනවා කියන. අන්න ඒ විදිහට වැරට යන ගමන් වැරට යන්න කලින් කොහොම හරි ටිකට් එකක් අරගෙන යන කට්ටිය ඉන්නවා. මොකද වැරට ගිහින් ඉවර වෙලා සමහර අයගේ රැස් බලනවාට වඩා ටිකට් එකේ රැස් එක බලන එක හොඳයි කියලා සමහර අය හිතනවනේ. ඉතින් ඒ නිසා උදේ පාන්දර ගිහිල්ලා ටිකට් එකක් ගන්නවා රුපියල් 40යි වියදම් වෙන්නේ. ඉතින් රුපියල් 40කට කෝටි ගණක් වාගේ අතට ගන්න පුළුවන් ලක්ෂ ගණක් අතට හම්බ වෙනවා. එතකොට දිනදා වේදමට සල්ලි හම්බ වෙනවා. ඒ ඔක්කොම හම්බ වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලෙන් විතරයි.
1: අනිවාර්යෙන් කෝටි ගණක දිනුම් අවස්ථාව ලබා දෙනා වගේම තමයි ඔයගේ දවසේ වියදමටත් අද සම්පත ලොතරැයියෙන් ඔන්න වටිනා අවස්ථාවක් ලබා දීලා තිනු. ඒ තමයි මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් වගේම අනිකුත් සෙසු තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන් කමක්
0: තියෙනවා.
1: හරි, අද වියදමට අද සම්පත ලොතරැය තමයි ඔයාලගේ ඉන්න ලොකුම හිතවත වගේම හොඳම හිතවතා වෙන්නේ. වැඩි වැඩියෙන් ගන්න අද සම්පත ලොතරැයිපත්.
0: දැන් සමහර අය ඉන්නවා චාමර කොහොම හරි අද දවසේ කෑම වේල හොයාගන්න අද දවසේ මහන්සි වෙන. ඒ කියන්නේ කෑම වේල අපිට බෑ සතියකට අරන් යන්න. සමහර අයට දවස් දෙකකට අරන් යන්න පුළුවන්. සමහර අය දවස් තුනකට, සමහරු එක දවසකට. එහෙම හරි අමාරු වෙන තමන්ගේ කෑම වේල හදාගන්නේ. මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට ඇත්තටම කෑම වේලක් හරියට ගන්නවා කියලා කියන එක ඒක හරිම අමාරු. දැන් සාමාන්‍යයෙන් මධ්‍යම පන්තියේ ඉන්න කට්ටියට ඊට පහළ ඉන්න කට්ටියට ගොඩක් අමාරුයි. ඉතින් එහෙම වුණත් කොහොම වුණත් ඔයා මොන පන්තියේ හිටියත් පන්ති බේදයක් නැති ඇතු හැමෝට මෙක විදිටම බාන්ඩ අඩු මුදලකට දෙනවන ඒ දෙන්න කසාගෙන ග්‍රීන් සුප විතරම. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම කසාගෙන ග්‍රීන් සුප එකට යන්න. ඔයාට ප්‍රශ්න නෙමෙයි, හිතන්නකෝ සමහරක් විට ඔයා එක වේලක් ගන්න වියදම් කරන සල්ලි වලින් ඔයාට වේල් තුනකට හරියන්න කෑම බර ටික අරගන්න පුළුවන් කසාගෙන ග්‍රීන් සුප එකට ගියොත් එහෙම.
1: අනිවාර්යෙන් ශාකාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල වගේම නාරම්මල්. ඊට පස්සේ ගම්පොලක් තියෙනවා හරි. අගම ශාකාවට යන්න තව ශාකාවන් ඉතින් ඉක්මනින්ම ආරම්භ කරන වැඩේ පටංගන තියෙන. ප්‍රධානම කාරණාව තමයි ඔයාට අවශ්‍ය කරන සීනි පිටි පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම මෙතන තියෙනවා. ඒ නිසා මේ සුපිරි වෙළඳ සල් ජාලයේ අත්දැකීම ඔයාලා ලබා ගන්න ඕනි. පවුල හැමෝමත් එක්ක යන්න කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුප. මෙන්න බඩ වැඩිදුර තොරතුරු කතා කරන්න දුරකථන අංකයක් තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරي සම්බන්ධයෙන් 011268412 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. පවුලේ කට්ටියත් එක්කම ඉති යන්න කසාගල ග්‍රීන් සුප එකට අලුත් තැනක් අඩුම මිලක්.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන්න ගමන් අපි යනවා කෙටි විරාමයකට. බලමු මතක් කරන්න උදේ 9:30යි.

0: අරවද මෙව්වද එන්න නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
1: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
1: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
2: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එව මෙහෙව.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: රේඩියෝ
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ?
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
5: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බා. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 189 188.
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: අතරෙන්නේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
6: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම
11: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දින අවයයි විනාඩි 50යි දැන් වෙලාව. ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරන්න අපිට වෙලාව ඇවිත් තියෙනවා කියන එක.
2: මම ඔයාලට යන්න කලින් පුංචි වගේ ප්‍රශ්නයක් අහන්න. සාමාන්‍ය දැන් මේ අපි ඔය කියන නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිබු.
1: මොකක්ද?
2: ඒක තමයි මේ තව එකපාරක්.
1: ඔව්.
2: තව එකපාරක් කියලා අපි කියනවා සමහර තැන්වල. ඒක තව එක සැරයක් වෙන්නත් පුළුවන්. ඒක කියන තැන් ගොඩක් තියෙනවානේ. මටම කියාගන්න තැන් තියෙනවා. තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලා නේ.
1: අපි එකපාරක් හැවිදින් බලන්න.
2: ප්‍රේමයේදිත් කියනවා නේ. ප්‍රේමය නිකන් ඉවර වීගෙන යනකොට නේද මොකක් හරි වැරද්දක් කරලා ප්‍රේමවන්තයාව ප්‍රේමවන්තිය බෑ. මම වෙන සම්බන්ධතාවයක් පටන් ගන්න යනවා වගේ කිනුවට තව එකපාරක් මට අවස්ථාවක් දෙන්න. තව එක සැරයක් මං වෙනුවෙන් ඉන්න වගේ කියනවා නේද?
1: තව එකපාරක් මට
2: බලන්න දෙන්න. තව එකපාරක් එකපාරක්කෝ එක තව එක කියන වචනේ අපි ජීවිතේ කොච්චරනම් කියලා දිනවද නේද? සමහරු නිකන් ලොකුම බොරුවක් කරලා නිකන් ඒක නඩත්තු කරගෙන හැමදාම ඔක කියනවනේ. තව එකපාරක් මට සමාව දෙන්න. තව එකපාරක් මං වෙනුවෙන් ඉවසන්න. තව එකපාරක් කොහොම කියනව නේද? ඒක ඒ පැත්තින් එහෙම තියෙනවා. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දී වුණත් අපි තව පාරක් කියනවනේ. මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඒ කියන්නේ මේ තව පාරක් කියන වචනයට අපි කිව්වට අරවත්තට එහෙම තියෙනවා. ඒක වැරදිකාරයක් අතර ගියොත් ඒක ඒ විදිය තමයි. හැබැයි තව පාරක් කියන එක අපි ජීවිතේ දිනන්න සූදානම් වෙන මිනිස්සුන්ට ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්.
1: ඒ
2: කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා.
1: ජීවිතේ
2: අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නව නම් අදත් කරන වැඩි හරියන්නේ නැහැ කියලා හිතනව නම් තව පාරක් උත්සාහ කරන්න නේද? තව පාරක් උත්සාහ කරොත් තමයි ඊළඟ පාරට පුළුවන් වෙන්නේ මේ වරදින්නේ කොහොමද කියලා දැනගන්න.
1: අනිවාර්යෙන්.
2: ඒ නිසා ජීවිත ඉස්සරහට යන් වරදින හැම තැනකම ඉතින් ආයෙත් පාරක් නැගිටින්න තමයි මේ ගමනේ
1: තියෙන්නේ.
2: හරි.
1: ආයෙත් පාරක් නැගිටින්න ඔයාලට උදව් කරන්න තව කෙනෙක් බලාගෙන ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. මොකද ජීවිතේ අපිට උදව් කරන්න හැමදාම හැම තැනම කට්ටිය නැහැ ජාමර. හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක උදලා ඉන්නවා තව පාරක් අපිට උදව් කරන්න. ඒ නිසා ඔයා ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න මැයි මාසයේ හරියටම කිව්වොත් 29 වෙනිදා කඳ උඩ රටින් බිහි කරා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් සමගින් සුපිරි ත්‍යාග ලාභයකින්. ඒ නිසා ඔනොහු හරි අය හරි මේ වෙදී එක භුක්ති විඳින ගමන් ඉන්නේ. ඉතින් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම දින ධන නිධාන ලොතරැයි අලෙවිය තුලින් ඍජුව මේ කබදර මුදලට දායකත්වය සපයනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් තව තවත් බල බල ඉන්නේ නැතුව ඔයා අදම ගන්න NLB ධන නිධානය.
2: අනිවාර්යෙන් දැන් Sunday bonus වාසනාවක් තියෙනවා සෑම ඉරිදා දිනකම අවස්ථා රසක් තියෙනවා දිනන්න. ඒ නිසා අනිවාර්යෙන් ධන නිධානය ලොතරැයිපත් ගන්න. අර වචන මතක තියාගන්න. තව පාරක් නේද? අනිවාර්යෙන් ධන නිධානය ලොතරැයිපත් ගන්න වැඩි වැඩියෙන් කෝටි ගානක දිනුම් අවස්ථාවකට ලබා දෙන්න සූදානමින් ඉන්නේ.
1: ඔව්. හැබැයි තව පාරක් ඔලුව කැක්කම ආවොත් නම් ඉතින් ප්‍රශ්න තමයි. හරි.
2: තව පාරක් ගන්න මෙල්ඩෝ නේද?
1: මෙල්ඩෝල් පාවිච්චි කරන්න. මෙල්ඩෝල් ගත්තාම පස්සේ එක පාරින් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඔලුව කැක්කුම අඩු කරගන්න. අනිත් අය ඔයාට ඔලුව වදයක් වීගෙන යනවා නම් එයාලටත් මෙල්ඩෝල් දෙන්න. එතකොට ඒව ඉතින් අනිවාර්යෙන්ම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඉතින් මෙල්ඩෝල් බොන්න ඉක්මන් සහනේ ඔයාට හම්බ වේ උන කැස්ස හෙම්පිරිසා වැඟපත වේදනාව හිසේ රදය මේ ඔක්කොටම ඉක්මන් සහනේ මෙල්ඩෝල් ඔන්න ඔයාට දෙනවා කියන එක මතක් කරන ගමන් එහෙනම් අදට අපි දෙන්නම වැඩසටහන නිමා කරලා යනවා. හැබැයි හෙට එනවා.
2: එහෙනම් ඉතින් ආයෙ පාරක් හෙට එන්නම් නේද? හෙට එන්නම් අපි එහෙනම් ගිහින් එන්නම් පරිස්සම වැඩ ටික කරගෙන යන්න.
1: තව සැරයක් අපි හෙටත් එනවා.
2: රොෂාන් ප්‍රනුගේ සින්දු දෙනවා තව එක සැරයක්
1: ඔබ
2: හමුවන්නට.
1: ඇත්නම්.
2: එහෙනම් පරිස්සම වැඩ ටික කරගෙන යන්න. ජීවිතේ දිනන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා කියන බොහොම ස්තුතියි අපි වහගෙන හිටපු ආදරණීය ශ්‍රාවක ඔබට වගේම TikTok live එක හරහා අපිව බලාගෙන හිටපු අපේ ප්‍රේක්ෂකයන් කියන්නේ නේද? ප්‍රේක්ෂකයන්ටත් බොහොම ස්තුතියි. එහෙනම් හෙට දවසේ හමු වෙන තුරු ඔයාගේ ජීවිතේ දිනන්න කියලා වට ප්‍රාර්ථනා කරනවා. වෙරවීරයෙන් ජීවිත ඉස්සරහට යන්න. ජය වේවා. වංචාමර.
1: මම නිපුණිකා ගින්ගෙන් නම් සුබ දවසක් හැමෝටම.
2: සින්දුවත් ඔයලා අරන් නේද?
1: සින්දුව ඔයා ගත්ත ඔයලා ගත්ත පස්සේ වෙනවම.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: වෙලව පෙරවරු 10යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Sunavyai Eka, a Sunavyai Tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wage Hada, Wage Rata.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: අසු නවයයි එක. අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
4: ගොනි කර තරුවක් තමත් ගොනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
6: let's go
7: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
8: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
10: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
11: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
12: මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
13: මම රත්නසිරි මම ගම්පහ දෙසි බදිකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මේ ඇඳලා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇඳලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇඳෙන්නේ. ගන්න නැතුව මේක ඇඳෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේකේ තියක් කරේනෝ ජනාධිපතිවරු මුදලට ඒකත් රටට සේවයක් මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන් ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා මගේ වචන දෙකේ ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ ජාතික ලොතරැයි මණ්ඩලයට ඒක ආරම්භකට සවද සේවම දරන මම ස්තුති කරනවා
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
14: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුතුරයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා අයිබෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
10: වෙන්නේ.
9: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
10: තියෙන්නේ.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
12: welcome show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
14: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burst the bodas rakavala udasana hada.
4: Supreme Radio the welcome show.
2: Satya divas pahema udey hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Wartha pita wartha tambeme koti ate NLB tanadita hane loturaiye rupiyal koti 13.9 ata ikma u dæwanta supiritaya galaba dimin rathe samvardhaneta dæwanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanadithane beladigena obat koti patiye kuwan.
6: Mentol hisarathaya una sempratishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් විඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
9: වෙන්නේ.
3: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
9: ඒ
3: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේත් අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
9: තියෙන්නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
10: අසු නවයයි එක. Supreme Radio.

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවරුදැන් අනර්ඝ නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
3: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සත්‍යයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුත.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
3: I burn subodasana kavala udasana hala.
6: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
6: The welcome show.
3: Anugrahaya.
7: Wartha pita wartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane viladigena obat kotipatiye kuwan.
8: Navina takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: 89.1 89.3
11: Supreme Radio.
10: මගේ හඬ මගේ රට.

0: සුබදාවල කෙතවතුනි වෙලාවදවා දුළහයි විනාඩි එකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනේ රුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිෝන් සුබදහවල හිතවතුන වෙලාවද වදොළහයි විනාඩි අටයි ෆෙමසුන වේදශමකෙන් අසුන වේදශම තුනෙන්වා මේ හගෙනන්නේ සුප්‍රීම් රේඩියෝ ලංච් බ්‍රේක් හිතවතුනි අලුත් සතියක් අලුත් දවසක් නේ ලස්සන දවසක් සුන්දර දවසක් සුන්දර වැඩක් කරන්න අපි සූදනම් වෙන්නේ සුන්දර වැඩක් කැනති සාමාන්‍යෙන් අපි සතිය දවස් පහම දවල් දුලහිදන් දෙක වෙනකම් කරන වැඩේ මොකක්ද ලංච් බ්‍රේක් තමයි අපි ක්‍රියාත්ම කරනවාට ලස්සනම ලස්සන සිඳුටිකක් අහන්න පුළුවන් අද විශේෂයි අද අපේ ගයංගය හරිම ලස්සන සිඳුටිකක් දීලා තියෙනවා හැමදාම වගේ ටිකක් අර අපි සඳ කියලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන දවසක් ඉතින් අපි ටිකක් අර අපේ වචනයෙන් කිව්වොත් එහෙම අර ගැම්මෙන් නේ වැඩ පටන් ගන්න දවස තමයි සඳුදා දවස කියලා කියන්නේ අර කතාවක් තියෙන්නේ සඳුදා දවසේ මේ මන්ඩේ අපි මේ අද දවසේ ගන්න මේ මොකද්ද ගැම්මෙන් තමයි මුළු සතියම ඇදගෙන යන්නේ. ඉතින් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබම සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට අපිව අහන වගේම බලන්න පුළුවන් විදිහක් ගැන තමයි මම පැයේ මුලම කියන්න හදන්නේ. ඒ තමයි යන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. ඔයා අපේ social media platforms ඔක්කොටම මුලින්ම ගිහින් බලන්න. TikTok ගිහින් අනිවාර්යෙන් අපි follow කරන්න. Facebook pages දෙකක් තියෙනවා. Facebook පිටු දෙකක් තියෙනවා. අපිව follow කරන්න, like කරන්න කියලා මතක් කරනවා. එතකම Instagram page එකක් තියෙනවා. ඒකත් follow කරන්න කියලා මතක් කරනවා. YouTube channel එකත් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම කියන්න හැදුවේ අපේ social media platforms ඔක්කොටම ගිහින් බලන්න. ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් ඒ පැත්තේ තියෙනවා. ඔයා දන්නේ නැති දේවල්. ඊට පස්සේ දන්න දේවල් වල දන්නේ නැති පැති ගැන. ඊට පස්සේ ඔයා ආස කරන කට්ටියත් එක්ක අපි කරපු කතා බහ. මේ සියලුම දේවල් ඔයාට බලාගන්න, දැක බලාගන්න හැකියාව තියෙනවා අපේ social media platforms එකේදීත්. ඉතින් මේ අවස්ථාවේදී අපි TikTok live එක ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් යන්න TikTok පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. ඔන්න අපි live එක පටන් අරගෙන තියෙනවා. අද හරියටම 12 වෙද්දී අපි live එක start කළා. මොකද සැහැන්න කට්ටිය ඉන්නවා අපිත් එක්ක. එහෙනම් ඔයාලට මේ වෙලාවෙ ඉඳන් මට කෝල් කරන්න පුළුවන් 0112510510 ඔයාලට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන් කියලා මතක් කරනවා. WhatsApp පැතර මැසේජ් එකක් දාන්න පුළුවන් 0718893893. එහෙනම් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි පටන් ගන්නවා Supreme Radio Lunch Break. අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්ගේ ආදරය කරන සින්දුවකින් වෙලාවේ TikTok live එකේ අපි බලාගෙන ඉන්න සියලුම දෙනාව අපි එකතු කරගන්නවා. එහෙනම් සුබ දහවලක් හිතවතුනි මැකින්නෝ මේ පැත්තේ දවල් දෙක වෙනකම්.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
4: back to back සින්දු අහන්න
5: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ
0: Supreme Radio.

වෙලාව දව දොළහයි විනාඩි දහ නවය හිතවතුනි දැන් ඉක්මට ටික්ටොක් පැත්තරෙන ටික්ටොක් ලයිව එක පැත්තරෙන් ඔයා ටික්ටොක් ලයිව් බලාගෙන ඉන්නේ අපි ෆලෝ කරලා නැතුවන නේ ඉක්මනට සීග්‍රගාමී අපි ෆලෝ කරන්න කියලාට මතක් කරනවා ෆලෝ නොකර අපි බලන්න එපා අන්න රයිට් දැක්කනේ අන්න කිව්ව ගමන් කට්ටිය අපි ෆලෝ කරනවා හිතවතුනි බොහොම ස්තුති දැන් අපි රේඩියෝ එකෙන් අහන් ඉන්න කට්ටිය හිතනවා ඇති මොකද්ද මේ බලන කතාවක් කියන්නේ කොහොමද බලන්නේ බලන්න විදියක් තියෙනවා එන්න ටික්ටොක් ලයිව් එක පැත්තට යන්න ටික්ටොක් පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපි ලයිව් එක පටන් ගන්නවා කියලා දුලි මැසේජ් එකක් දාලා තිනවා හායි කියලා හායි දුලි how are you you are fine thank you i am fine thank you සයිර විජේවර්ධන ලූකී ඉන්නවා ඒත් එක්කම අංජුනි ඉන්නවා නවසීලන්ත පැත්තෙන් ඊට පස්සේ අපේ සීවිනෝ නිෂී ඉන්නවා ඒත් එක්කම බොරුව දාන්නේ මෙයාට කේන්ති යනවා කියලා කවුරු හරි දාලා තියෙනවා කමන්න කමන්න කොමර කමන්න ඒත් එක්කම බටවෙල ඉන්න බටවෙල කියන්නේ මං සෑහෙන්න අඳුරන අපේ සහෝදරෙක් ඉතින් එයත් ඉන්නවා ඉතින් මේ හැමෝම එකතු කරගෙන තමයි අපි වැඩේ කරන්නේ දැන් අද දවසේ ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකේ මොනවා ගැනද කතා කරන්න කියලා කට්ටිය කියන මාතෘකාව දෙන්න මාතෘකාව දෙන්න කියලා මාතෘකාව තමයි දැන් ඔය අපිට ඇහිලා තිනවනේ ගොඩක් කට්ටිය කියන මම නම් ඔය කිසි කෙනෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සෙක්නේ මගින් ඔය කාටවත් කිසි කරදරයක් නැහැ මම මගේ පාඩුවේ ඉන්නේ එහෙම ඔයාලට ඇහිලා ඇති නැත්නම් සමහරවිට ඇත්තටම ඔයා එහෙම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් කාටවත් කරදරයක් බාධකයක් කරන්නේ නැතුව බාධාවක් වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ නේ කාටවත් කරදරයක් වෙන්නේ නැතුව නේ පාඩුවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඇත්තටම කොහොමද එහෙම අනුන්ට කරදරයක් නොවි නේ තමන්ගේ පාඩුවේ ඉන්නේ කොහොමද ඒ කියන්නේ වෙන කිසි කෙනෙක්ට කරදරයක් නොවි තමන්ගේ පාඩුවේ ඉන්න විදිය දන්නවනම් එක්කෝ මේ පැත්තට කෝල් කරන්න පුළුවන් ඔයාට දැන් ඔයාට පුළුවන් මටත් දේවල් කියලා දෙන්න 01 12 510 510 ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරලා කියන්නේ කොහොමද පාඩුවේ ඉන්නේ නැත්නම් ඔයත් එහෙම ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් ඔයාට පුළුවන් 01 18 83 83 83 අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp message එකක් දාලා කියන්න ඔයා පාඩුවේ ඉන්න කෙනෙක්ද කිසි කෙනෙක්ට ඔයාගෙන් කරදරයක් නැද්ද නැත්නම් කොහොමද එහෙම ඉන්නේ කියලා ඔයාට පුළුවන් මට කියන්න මම අද හොයාගෙන ආවේ එහෙම ඉන්න පුළුවන් විදි කීපයක් මම ඔයාට කියන ඒ විදි ටික ඊට කලින් අපි යමු කොහෙටද යන්නේ අපි යමු කොටුවට නිකන් නෙවෙයි 138 බස් එකේ කොටුවට යන්නයි හදන්නේ. අදාළ රූට් එකේ ඔයා ඔයාගේ රූට් එක නම් කරගන්න. දැන් යන්නේ 138 බස් එකේ. වෙලාව දවල් 12:21 හිතවතුනි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
5: The Welcome Show
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya davas pahema udeyata
5: The Welcome Show
2: anugrahaya
7: enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
2: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

නත් අපි ඒ රචනා විවර කරන්න මොකෙන්ද. එක්ක පරිසරය සුරකිමු, එහෙම නැත්තම් පොදු දේපල සුරකිමු. අපි පොදු දේපල සුරකිමු කියන මාතෘකාව යටතේ ලියපු රචනා ගණන, පරිසරය සුරකිමු කියන මාතෘකාව යටතේ ලියපු රචනා ගණන ගණන් කරන්න බෑ හිතවතුනි. නේ අපි ඒවල් ලියන වෙනුවටනේ අපි හැමෝම ඒ දේවල් පිළිපැද්දනම් අද අපි කොතන දින්, අපි විතර නෙමෙයි අපේ අවට දේවල් කොහේද තියෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. දැන් අපි එක් ගැන මේ කතා කරන්න හදන්නේ. කාටවත් කරදරයක් නැතුව ඉන්නේ කොහොමද? තමනුත් හිතේ නිදහසින් නේ ජීවත් වෙන්න උදව් කරගෙන අනිත් අයටත් කාටවත් කරදරයක් නැතුව. කොටින්ම කිව්වොත් උදව් නෙමෙයි තමන්ගේ පාඩු ඉන්නේ කොහොමද කියලා තමයි මම දැක්ක ලස්සන Facebook post එකක් තිබ්බ. මේක මුලින්ම හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම්, මේක කල්පනා කරලා පෝස්ට් එක නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ ක්‍රෙඩිට්ස් ටික යාට යන්න ඕනි හිතවතුන්. සමහර දේවල් මමත් එකතු කළා ඔන්න. පළවෙනි දේ තමයි අනවශ්‍ය ලෙස අනිත් අයගේ ජීවිතවලට මැදිහත් නොවෙන්න කියලා තමයි පළවෙනි එක විදිහට තිබ්බ highlight කරලම තිබ්බ හිතවතුන්. රතු පාටින් තමන්ගේ පාඩු ඉන්න ඕන්න, තමන්ට අනිත් අයගෙන් අහගන්න ඕන නම් මෙයා නම් කාටවත් කිසි කරදරයක් නැහැ තමන්ගේ පාඩු ඉන්න කෙනෙක් කියලා. කරන්න ඕන පළවෙනි දේ තමයි අනවශ්‍ය විදිහට අනිත් අයගේ ජීවිතවලට මැදිහත් වෙන්න එපා. අනවශ්‍ය විදියට හොඳේ. දැන් කෙනෙක් කැමති නම් දැන් අපිත් සමහර වෙලාවට අපිත් කැමති කවුරු හරි අපේ ජීවිතය ගැන හොයලා බලනවා නේ. ඒ කැමති නන්නේ. අකමැති නම් කිසිම කෙනෙක්ගේ ජීවිතයට නේ අනවශ්‍ය විදියට මැදිහත් වෙන්න යන්න එපා. එහෙනම් හිතවතුනි ලියාගන්න, අනවශ්‍ය විදියට අනිත් අයගේ ජීවිතවලට මැදිහත් නොවන තාක්කල් වලට ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. තව එකක් දෙකක් කියන්නද? තව එකක් කියන්නම් ඔයාට. කතා කරන්න කලින් කීපාරක් හිතන්නද? දෙපාරක් නෙමෙයි, පුළුවන් නම් සියවතාවක් හිතන්න. මොකද අර කීරවන කතාවක් අර ගියපු වචනයක් අර ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා. ඒ නිසා පළවෙනි දේ තමයි අනවශ්‍ය ලෙස අනිත් අයගේ ජීවිතයට මැදිහත් වෙන්න එපා. දෙවෙනි දේ තමයි කතා කරන්න කලින් වචන පිට කරන්න කලින් දෙපාරක් නෙමෙයි තුන්වතාවක් නෙමෙයි ඇති තරමක් හිතලා කන්ෆර්ම් කරගෙන ඒ වචන පිට කරන්න. ඒක මොකද දන්නවද එහෙම කියන්නේ? ඔයා පිට කරන එක වචනකින් කෙනෙක්ගේ මුළු ජීවිතේම තුවාල කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසායි එහෙම කිව්වේ. රයිට්, අපි යනවා නවසීලන්තේ ඉන්න අපේ අංජුනියක් අයිලෝ ලස්සන බයිලා මෙඩල් එකක් දෙන්න කියලා. ඉතින් ආවයි මේ වෙලාව අපි අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන අපි යනවා බයිලා මෙඩල් එකක් අහන්න. වෙලාව 12:35 හිතවතුනි.

0: රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600.18 22
1: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
1: වෙන්නේ.
3: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
0: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio
7: වෙලව දවල් 12යි විනාඩි 48යි හිතවතුනේ සිග්‍රගමී ආවේ ටග්ගල මේ කට්ටියක් ඉන්නව මතක් කරන් අපිට කතා කළා අපේ නිර්මලා කටුපැද්ද නිර්මලා ක්‍රිෂ් පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා ඒක මතක් කරනවා රන්තාලී වැවළඟ නේ අපේ ලස්සන ඇතුගල් පුරවරෙන් අපිව අහගෙන බලාගෙන ඉන්නව පටන් ගත්ත වෙලේ ඉඳන් ලයිව් එක අපේ සචීවත් එකතු කරගන්නවා කුවේට් වලින් ඉන්නව නිමාෂ රත්නායක ඔෆිස් එකේ හැමෝමත් එක්ක සුප්‍රීම් රේඩියෝ බලාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ ඉතින් මේ හැමෝම එකතු කරගෙන හරිනුවත් එකතු කරගෙන අපි ඉක්මනට යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න අපි හම්බෙන්නේ ආයේ ඊළඟ පැයේදී චංචල හැඟුමක් ඇති වෙනවද චංචල හැඟුමක්

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ කොළඹ වලේ

0: සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් විඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: තෑගි
1: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික

අයිවන් සුබ දහවල හිතවතුනි වෙලාවදවල් එකයි විනාඩි 10 අසුන වේදශමකින් අසුන වේදශම තුනෙන්වා මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ සැහෙන කට්ටිය අපි බලාගෙන ඉන්න. ඉතින් අපි ආදරෙන් මතක් කරනවා කුවේට් කටාර් වල ඉන්න කට්ටියව. ඉතින් නිෂා කියලා තියෙනවා මේ අපේ යාළුවෙක් ඉන්නවා ඉරණි. යාවත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. හිරුණිව එකතු කරගන්නවා ඉතාලියේ මිලාන් පැත්තෙන්. ඉතින් ඒත් එක්කම ශ්‍රේහාන් නිමාෂු ඉන්නවා. ඊට පස්සේ කුරුණෑගලින් සචී ඉන්නවා. ඩී ප්‍රොඩක්ෂන්ස් ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම ප්‍රියංකව එකතු කරගන්නවා. ලස්සනට වැඩේ යනවා කියලා මැසේජ් එකක් දාලා තිබ්බ. නිලුව එකතු කරගන්නවා. නුවන් මදුශංක්, ප්‍රියන්ති ඩි සිල්වා, ඒත් එක්කම මල්වත්ත කියලා දාලා තියෙනවා. මොන මල්වත්තද? ඕන මල්වත්ත, රෝස මල්වත්ත වෙන්නේ නැති. ඕන හරින්වත් එකතු කරගන්නවා. නූර් ෆාතිමාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම කොරියන් නකුරින් කවුරු හරි ඉන්නවා අපිත් එක්ක. මට කොරියන් නකුරු කියවන්න හැකියාවක් නැහැ. කොමරි මේ යවත් එකතු කරගන්නවා. ලස්සනයි ලස්සනයි අනේ කියලා දාලා තියෙනවා. මේ BTS සින්දුවක් දෙන්න බැරිද? BTS කියන්නේ බිහයින් ද සීන්. කොමරි කමන්නේ. ඔන්න මේ සින්දුවකට එකතු කරගන්න අපිට කට්ටිය සෑහෙන ඉන්නවා. ඒක නෙවෙයි වැඩේ. දැන් අද අපි කතා කරේ අර පාඩුව ඉන්නවනම් මොනවද පිළිපදින්න ඕන දේවල්. හරිද? පාඩුව ඉන්නවනම් මොනවද පිළිපදින්න ඕන දේවල්. දැන් අර අපි කියනවනේ එයානම් පාඩුව ඉන්න කෙනෙක් කිසි කෙනෙක්ට කරදරයක් නැහැ. මම නම් පාඩුව ඉන්න කෙනෙක්. මම ඔය කිසි කෙනෙක්ට කරදරයක් මේ නෑනේ. මගෙන් කිසි කෙනෙක්ට කරදරයක් බාධාවත් නැහැ. මම ඉන්නවද කියලාවත් නැහැ. අර සමහර ලාට මට ඇහිලා තිනවා කියන ඒ ළමයා නම් ඉන්නවද කියලාවත් නැහැ. කිසි කෙනෙක්ට කරදරයක් නැහැ. පාඩුව ඉන්නේ. ඔයත් එහෙම කෙනෙක්ද? නැත්නම් එහෙම කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? එහෙම කැමැත්තෙන් ඉන්න හෝ නැතා මේ පොඩ්ඩක් මේව දැන කියාගෙන තියාගන්න. හරිද? මුලින්ම මේ අනවශ්‍ය ලෙස අනිත් අයගේ ජීවිතවලට මැදිහත් වෙන්න එපා කියලා ඔන්න මම මුලින්ම කිව්වා. හරිද? මමත් මේක Facebook post එකේ දැක්කේ. දෙවෙනියට කතා කරන්න කලින් වචන පිට කරන්න කලින් දෙපාරක් නෙවෙයි සියවතාවක් විතර හිතලා කන්ෆර්ම් කරගෙන පිට කරන්න. තුන්වෙනි එක තමයි බොරු පොරොන්දු දෙන්න එපා. පොරොන්දු දෙනවා නම් ඉෂ්ට කරන්න. නේ? බොරු පොරොන්දු දෙන්න එපා. පොරු බලාපොරොත්තු දෙන්න එපා. ඒ වගේ මොන හරි බලාපොරොත්තුවක් හරි පොරොන්දුවක් හරි දෙනවා නම් පොරොන්දු වෙනවා නම් අනිවාර්යෙන් ඒක ඉෂ්ට කරන්න ඔයා වග බලා ගන්නම ඕනේ. හරිද? ඊළඟ එක තමයි වැදගත්ම දෙයක්. තමන්ගේ කාලයට ගරු කරනවනේවා. ඔයා ඔයාගේ ටයිම් එකට ඔයාගේ කාලයට සෑහෙන්න ගරු කරනවනේ. ඒ හා සමානවම ඊටත් වඩා වැඩියෙන් අනුන්ගේ කාලයට ගරු කරන්න. හරිද? ඔයා පරක්කු වෙනවා නම් කලින් කියන්න. ඒක අපි වැඩි හිතන් නැති දෙයක්නේ. මේ අපි පරක්කු වෙනවා නම් කියන්නේ නැහැ කියලා කියන්නේ අපි අනිත් කට්ටියගේ කාලයට ගරු කරන්නේ නැහැ කියන එක. ඔය පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඔය පොඩි පොඩි දේවල් ටික කරගත්තොත් එහෙම අපිටත් කට්ටිය කියයි. නේ? එයා හරි පාඩුවේ කිසි කෙනෙක්ට කරදරයක් නැතුව ඉන්න කෙනෙක් කියලා ඔයාටත් අහගන්න ලැබෙයි අවස්ථාව. රයිට්. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන අපි පැය පටන් ගන්නවා ලස්සන සින්දුවකින්, හැපනින් සින්දුවකින්. වෙලාව දවල් 1:13. අර පැය 24 විදිහට වෙලාව කියනවනම් 13:13.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හප්පනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Aashi Ali.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරෙනෙම පෘථිවියට අමතරව හිතන්නකො තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානමය හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළි කැම
3: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
4: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
3: වෙන්නේ.
6: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
0: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
0: Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල opening production වෙතින් අමතන්න 011 2739 188.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ගීතේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිදහනේ වෙලදීකේ ඔබත් කෝටිපතියෙක්

වෙලව දවල් එකයි විනාඩි 33යි හිතවතුනේ. දැන් මෙහෙමයි TikTok live එක පැත්ත වෙනම සාකච්ඡාවක් කියන්නේ කට්ටිය කියනවා ඒගොල්ලොන්ගේ ගම් විශේෂයි කියලා. දැන් කට්ටිය කේකව කියනවා දැන් කියනවා කුරුණෑගල ආවත් එහෙම මොනවද බලන්න පුළුවන් කියලා. රාන්තාලි වැව බලන්න පුළුවන්ලු, ඇතුගල වෙහෙර බලන්න පුළුවන්ලු නේ. ඉතින් ඒ තුර මතක් වෙන්නේ අපිට අර සින්දුව. ඉතින් ඒ සින්දුවේ විස්තර දැනගන්න ඕන නම් අපි වහන කට්ටියත් කියන්නේ යන්න අපේ Facebook, එහෙම නැත්නම් Instagram, එහෙම නැත්නම් TikTok channel එකට ගිහින් බලන්න මේ මොන විදිහෙද මේ සින්දුව හැදිලා තියෙන්නේ කියලා. මම දැන් ඒ රාමතර අපි කියන රාමතර ඇඩ් එකක් ඔයාලට දැම්මේ මේ සින්දුව ගැන කතා වෙච්ච නිසා. අනිවාර්යෙන් ගිහින් බලන්න සින්දුව ලියපු කෙනාගෙම්ම සින්දුව හැදිච්ච හැටි ඔයාලට දැනගන්න පුළුවන් අපේ TikTok එකට, එහෙම නැත්නම් Instagram එකට, එහෙම නැත්නම් Facebook page එකට ගිහින් බලන්න කොහොමද මේ සින්දුව හැදුනේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්න පොඩි ඇඩ් එකක් දැම්මේ. රයිට්. ඉතින් මේ වෙලාවේ TikTok live එකේ ඉන්නවා අපිත් එක්ක සෑහෙන පිරිසක්. නිෂාව අපි එකතු කරගන්නවා කරාපිටියේ පැත්තෙන්. ඔන්නේ යත් කියන යත් ගාල්ලෙලු නේ. ඉතින් එයා කරාපිටිලු දැන් කුවේට් වල ඉඳියට. ඉතින් එයාවත් එකතු කරගන්නවා. සාශින්නෝ අපේ ගාල්ල පැත්තෙන්, ඊත් එක්කම සචීව එකතු කරගන්නවා කුරුණෑගල පැත්තෙන්, පොල් තිනවලු ප්‍රභාව එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ අපිල ඉන්නවා. ඒත් එක්කම ලහිරු සඳුරුවන් ඉන්නවා තිස්ස මහාරාමේ පැත්තෙන්. හරි ලස්සන පැත්තක් බලන්න. අපි අර නියතමානීව ආඩම්බරෙන් ඉන්නේ කියලා ඒකයි කියන්නේ. මොකද දන්නවද මේ සැහෙන්න මේ රට වටෙන්ම පිරිසක් අපිත් එක්ක එකතුලා ඉන්නවා. අපි ලයිව් එකට එකතුලා ඉන්නවා. ඉතින් අපි හරිම ආදරෙයි ඔයගොල්ලන්ට. ඒ විතරක් නෙවෙයි, රට රටවල් වල ඉන්න කට්ටිය ගොඩාක් අපිත් එක්ක එකතුලා ඉන්නවා. අපි දැන් මතක් කරනවා මාළදිවයින පැත්තෙන් නිශාන් අයියා අපිට කතා කරලා කිව්වා ලස්සන සින්දුවකට අපේ යාළුව කට්ටිය එකතු කරගන්න කියලා. ඉතින් හැමෝම බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ප්‍රින්සස් කවුද මේ ප්‍රින්සස් ඉන්නවා? හයි, මම මොරටුව පැත්තෙන්. ඉතින් ප්‍රින්සස් ඉන්නවා මොරටුව පැත්තෙන්. ඉන්නවා අපිත් එක්ක ප්‍රින්සස්වත් අපි එකතු කරගන්නවා, තරිඳුවත් එකතු කරගන්නවා. දැන් ඉතින් අද අපි කතා කරන්නේ මොනවද කියලා කියන්නත් අපි අද අපි කතා කරන්නේ අර මේ පාඩුව ඉන්න කැමති කෙනෙක් නම්, එහෙම නැත්නම් අර කිසි කෙනෙක්ට කරදරයක් නැතුව මෙයා නම් පාඩු වින. සමහර කට්ටිය මම අර කලිනුත් කිව්වේ මම නම් පාඩු වින්නේ, මම නම් කිසි කෙනෙක්ට කරදරයක් කරන්නේ නැහැ, මම නම් දැනෙන්නේවත් නැහැ. අර ටීචර්ස්ලා වුණත් ඉස්සර කියලා ළමයින්ට මේ ළමයා ඉන්නවද කියලාවත් නැහැ. මේ සමහර කට්ටිය ඉන්නවද කියලාවත් නැහැ. එහෙම කියන්නේ පාඩුවේ කිසි කෙනෙක්ට කරදරයක් නැතුව තමන්ට හිතේ නිදහසින් ජීවත් වෙන්න උදව් කරන සරල උපක්‍රම ටිකක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. දැන් මෙච්චර වෙලා කියවුවා අහන් ඉදී නැත්තම් කරන්න දෙයක් නැහැ. වෙලාවට පන්තියට එන්න දැනගන්න ඕනේ. දැන් තව දෙයක් තියෙනවා. අනුන්ගේ දේවල් වලටයි පෞද්ගලිකත්වයටයි ගරු කරන්න. අපේ මං හිතන්නේ මේ සෝෂල් මීඩියා ආවට පස්සේ, මේ සෝෂල් මීඩියා හඳුන්වා දුන්නාට පස්සේ ලංකාවට නැති වෙච්ච ලොකුම දේ තමයි ඒක. පෞද්ගලිකත්වයේ සහ අනුන්ගේ දේවල් පුදුම විදිහට අපේ මිනිස්සු හොයන. ඉතින් හෙව්වට කමන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් තමන්ගේ වැඩක් නෙමේ. පෞද්ගලිකත්වයේ නිරාවරණය වෙන එක ඒක ඉතින් තමන්ගේ වැඩක්. ඉතින් ඒක අපිට හදන්න බෑ. කොහොම හරි අනුන්ගේ දේවල් වලටයි පෞද්ගලිකත්වයටයි ගරු කරන්න පුළුවන් කෙනෙක් නම් අන්න ඔයා ඇත්තටම තමන්ගේ පාඩුව ඉන්න කෙනෙක්. තව දෙයක් තියෙනවා. වැරදි වුණොත් සමාව ඉල්ලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ අතින් වැරද්දක් වුණොත් විතරක් සමාව ඉල්ලන්න ඕනේ. තමන් දන්නවනේ තමන්ගේ අතින් වැරද්දක් වුණාද කියලා. දැන් මගේ අතින් මොකක් හරි මිස්ටේක් එකක් වැරද්දක් වුණොත් මම දන්නවා ඒක. කවුරුත් දැනගත්තේ නැතුවත් මම දන්නවා ඒක. ඒ නිසා මේ වැරද්දක් වුණොත් එම සමාව ඉල්ලන්නේ. ඒක දුර්වලකමක් නෙමෙයි. ඒක අර වීක්නස් එකක් නෙමෙයි. ඒ නිසා බය නැතුව තමන්ගේ අතින් වැරද්දක් වුණොත් සමාව ඉල්ලන්න. ඒත් තව දෙයක් තියෙනවා. ඕපදූප වලනුයි කේලම් වලනුයි ප්ලීස් ඈත් වෙන්න. ඒවෙන් ඈත් වෙන තරමට ඔයාට ඇත්තටම පාඩු වෙන්න පුළුවන්. ඒතර අර අනිත් අයත් කියයි මෙයා නම් ඇත්තටම අර කාටවත් කරදරයක් නැතුව පාඩු වෙන්න චරිතයක්. ආස නැද්ද මේ මහන්? අමාරුයි තමයි. හැබැයි අහගන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔක්කොම අමතක වෙලා යන්න අපි යමු බයිල මෙඩ්ලියක් අහන්න. 360 බයිල මෙඩ්ලි හිතවතුනි. වෙලාව දවල් එකයි විනාඩි 37යි.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
7: The Welcome Show.
1: I work සුබදාසනක බලව උදෑසන හන්න.
7: Supreme Radio The Welcome Show.
8: සතිය දවස් පහේම උදේ 7ට.
7: The Welcome Show.
1: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
11: 89.1 සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රට
12: නොනවතින සින්දු එක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්
13: වෙලාව දවල් 1:47 හිතවතුනේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ TikTok live එකේ පැත්තේ විවිධ මාතෘකා. දැන් අපි radio live එකේ එක මාතෘකාවක් කතා කරාට TikTok live එක පැත්තේ පැය දෙකම එක එක මාතෘකා අපි කතා කරනවා. සංචාරක ක්ෂේත්‍රය ගැන මම කතා කළා TikTok live එක පැත්තේ. ඊට පස්සේ මේ පොල් ගැන කතා කළා. ඊට පස්සේ ඉන්න රටවල් ගැන කතා කළා. රටවල් වල වෙලා වෙනස් දේවල් ගැන කතා කරා. කොහොම හරි මෙච්චර වෙලා මාව අහගෙන ඉඳපු රේඩියෝ එකෙන් අහගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. ළඟට සින්දු කැෆේ අරගෙන නිමේෂාවිල්ලා තිනව ළඟටම. ඉතින් ඒත් එක්ක කන්ටිනියු කරන් යන්න පුළුවන් වැඩි නේ. දිගටම කරගෙන යන්න පුළුවන්. ඒත් එක්ක මතක් කරනවා අපිව අහගෙන බලාගෙන ඉඳපු කටාර්වල, කුවේට්වල, ඩුබායිවල, ඒත් එක්කම ලංකාවේ හැම පැත්තෙම අපිව අහගෙන බලාගෙන ඉඳපු TikTok live එකට ඇවිල්ලා ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. හරිම ආදරෙයි අපි ඔයගොල්ලොන්ට. ඉතින් ඒත් එක්කම මම යනවා අන්තිම ලාස්ට් ෆයිනල් මැසේජස් ටික කියවන්න. අපේ WhatsApp පැත්තර ඇවිල්ලා තියෙනවා. අපි බලමු කවුද කියලා. මේ ප්‍රගීත් අපිට මැසේජ් එකක් දාලා තිනු එකතු කරගන්න කියලා. එතකම මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් සෙන්ට් එකේ සෙට් එකම අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න රන්දික මදු ලක්ෂාන් අසංක. එතකම ඊජි අනුරව අපි එකතු කරගන්නවා. ඒත් එක්කම මඩපාත සිංහ සමාජයේ කවුද රංජිත් චන්ද්‍රදාස්, අබිරත්න, මිල්ටන්, මොහාන්, ඉන්ද්‍රසිරි අමරසිංහ සමගින් මඩපාත ලක්ෂ්මන් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි වහගෙන ඉන්න සමරසිංහව අපි එකතු කරගන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුව මමත් හරිම කැමති, හරිම ආදරය කරන සින්දුවක්. මේ අර හදවතේ තියෙන සින්දු තියෙනවනේ, අන්න එහෙම සින්දුවක්. එන ජය වේවා. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ලස්සන දවසක්, ලස්සන සතියක් ආරම්භ වෙන්නේ. සුබ දවසක් කියන හිතවතුනි. මං මැක්.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Sindhu Cafe.
1: දවල් දෙකයි විනාඩි 7යි දැන් වෙලාව. අයිබෝවන්, good afternoon. ජුලි මාසයේ 6 වෙනි සඳුද දවසේ සුපුරුදු විදිහට සින්දු කැෆේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම පටන් ගත්ත ගමන් මට මතක් කරන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට එන්න ඕනේ කොහොමද කියන පාරවල් කීපයක් තියෙනවා. හැමදාමත් වගේ වරද්ද ගන්නේ නැතුව, අතර බම් වෙන්නේ නැතුව හරියට ඒ පාර එන්න ඕනේ. හරිද? 0112 510 510ට කෝල් එකක් දීලා මේ පැත්තට වට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0718 89 89 3ට WhatsApp message එකක් එවලත් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. එවගේ www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් පුළුවන්. එවගේම අපි නෙමෙයි මම මේ වෙලාවේ TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තට එන්න. රයිට්, ඒ පැත්තට යාළුවෝ ටික තාම ඇඩ් වෙන ගමන් තමයි ඉන්නේ. මම තව ටිකකින් මතක් කරන්නම් කවුද අපේ live එකේ ඉන්නේ කියලා. දැන් මාව දන්න කට්ටිය, මාව අහන කට්ටිය දන්නෝ කොහොමද මගේ සැලැස්ම ඇජන්ට් එක කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම TikTok live එකේ යාළුවෝව මතක් කරන්නේ දෙවැනි පැය පටන් ගත්ත ගමන්. මේකනේ දන්නෝ තමයි ඉතින්. හරි, ඉතින් සුපුරුදු විදිහට අදත් උන්න මල්ලක තියෙන ඔයාට කියන්න ඕත් එක බෙදා හදා ගන්න රස කතා ගොඩක්. හවස 4 වෙනකන් ඔයාටයි මටයි වෙලාව තියෙන නිසා අපි හිමින් සිරුරේ ගැන කතා කරමු. එහෙනම් අපි යන්නයි ලස්සන වෙන්නේ. ලස්සනම ලස්සන සින්දුවකට තවල් දෙකයි විනාඩි 9යි දැන් අහන් ඉන්න. හවස 4 වෙනකන්

0: ඇයිස්ක්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් විඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යටි.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.
6: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 18යි දැන්
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
1: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
11: වෙන්නේ.
10: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
11: තියෙන්නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
7: අසු නවයයි එක. Supreme Radio.

0: දවල් දෙකයි වෙනඩි වෙස්සි හතරයි දැම් වෙලාව ඉතින් කින් කින් ඔ පොප් මටක බට කේපොප් කියලා කියෙන මොකද දැ මේ දෝසටට කොළුව කේපොප්න වැඩකරන්නේ කින් ඔ පොප් කිව ගමන් අපි හැමෝටුව මතක් වෙන එකම එක්කෙනයි ඒ තමයි මයිකල් ජැක්සන් හෙබන්න ඇතන් අපි එම්ජේ කියරන කියන්නේ ඉතිං මයිකල් ජැක්සන්ව පුරුදු පුදුම කරපු සිදුවීමක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. දැන් ජූලි පළවෙනිදා කියලා කියන්නේ විශේෂ දවසක්. විශේෂ දවසක් කියලා කියන්නේ විශේෂ කෙනෙක්ගේ උපන්දිනයක්. ඒ තමයි අපි හැමෝම ගොඩක් ආදරය කරන, ගෞරව කරන වේල්සේ රෝස කුසුම, එහෙමත් නැත්නම් ඩයනා කුමරිය ඉපදෙන්නේ ජූලි මාසේ පළවෙනිදා. ඉතින් කොහොම හරි මේ ඩයනා කුමරියගේ උපන්දිනය මුළු ලෝකයක් ගොඩක් ආදරයයට හරිම සවස්ශ්‍රීයෙන් සමරන උපන්දිනයක් තමයි මේ ඩයනා කුමරියගේ බර්ත් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි මයිකල් ජැක්සනුත් ඒ වගේ අද අපි අතර මේ දෙන්නම නැතත් හැමදාමත් ඒ මතකයන් සහිත චරිත හැමදාමත් අපේ හදවත් තුළ අමරණීයයි. දැන් මේ ලන්ඩන් වල එක්තරා ක්‍රීඩාංගණයක මයිකල් ජැක්සන්ගේ චැරිටි කොන්සර්ට් එකක් තිබ්බා. ඉතින් කොහොමාරි මේ කොන්සර්ට් එකට අපේ වේල්සේ රෝස කුසුම හැම නැත්නම් ඩයනා කුමරිය සහභාගි වෙනවා. ඉතින් ඩයනා කුමරිය කියලා කියන්නේ හරිම පරිත්‍යාගශීලී කරුණාවන්ත හදවතක් තිබිච්ච කාන්තාවක්නේ. ඉතින් ඒක නිසා කොහොමත් ඇය චැරිටි වැඩවලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන කෙනෙක්. ඉතින් මේ කොන්සර්ට් එක පටන් ගන්න කලින් ඩයනා කුමරියට අවශ්‍ය වුණා මයිකල් ජැක්සන්ව හම්බ වෙන්න. ඉතින් මේ වෙලාවේ මේ මයිකල් ජැක්සන්ගේ මේ කොන්සර්ට් එකේදී ඩර්ටි ඩයනා කියන සින්දුව මයිකල් ජැක්සන් ප්ලේ කරන්න තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි දැන් ඩයනා කුමරිය ගැන නෙමෙයි මේ සින්දුවේ තියෙන්නේ. නමුත් ඇයට කරන ගෞරවයක් විදිහට මයිකල් ජැක්සන් දැනගන්නවා ඩයනා කුමරිය ඇවිල්ලා තියෙන ප්‍රසංගයට ප්‍රසංගේ නරඹන්න කියලා. ඉතින් ඒක නිසා ඩයනා කුමරියට කරන ගෞරවයක් විදිහට මයිකල් ජැක්සන් තීරණය කරනවා මේ සින්දුව අදම ප්‍රසංගයේදී කියන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද ඩයනා කුමරිය මුණ ගැහිලා ප්‍රසංගයට කලින් සුහඳව කතා බහ කරනවා. ඉතින් ඒ අතරදී ඩයනා කුමරිය අහනවා මේ අපේ මයිකල් ජැක්සන්ගෙන් ඩර්ටි ඩයනා සින්දුව තමයි මම ආසම සින්දුව මේක අදව ප්ලේ කරන්න කියලා. ඔන්න සුහඳ කරුණක ඉල්ලීමක් කරනවා මයිකල් ජැක්සන්ගෙන්. ඉතින් ඔන්න ඔය වෙලාවේ ඇගේ නිහතමානීකමට මයිකල් ගොඩක් ගෞරව කරලා ආචාර කරලා මේ තමයි ඉපස මයිකල් තීරණය කරන මයිකල් සින්දුව ඉවත් කරාට. නමුත් ඩයනා කුමරියගේ ඉල්ලීම මත ඩර්ටි ඩයනා කියන සින්දුව එදා කොන්සර්ට් එකේදී ප්ලේ කරනවා. ඉතින් ඇත්තටම මුළු ලෝකයේම අවධානය දිනාගත්ත මේ ඓතිහාසික හමුවීම සිද්ධ වුණේ 1988 ජූලි මාසේ. ඉතින් මේ මාසේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. දැන් ඉතින් ඩර්ටි ඩයනා සොංග් එක ගැන කතා කරපු නිසා මේ මයිකල් ජැක්සන්ගේ ෆෑන්ස්ලා ඉන්නවනම් ෆෑන්ස්ලට මන් දෙනා මං ගන්නේ පොඩි තෑග්ගක් මයිකල් ජැක්සන්ව මම මතක් කරපු නිසා අපි චුට්ටක් සින්දුව අහමු. අහගෙන හවස හතර වෙනකන්.
1: Sindhu Cafe. Sindhu Cafe.

0: 89.1 Supreme Radio
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවෙනස වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: Happening evening drive එක
4: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
7: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
8: let's go
9: every weekday at 4 PM in Porto with Ashi Ali
10: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

දවල් දෙකායේ විනාඩි 39 යි දැන් වෙලාව. ඉතින් ඔන්න ඉස්සරහට එන්න තියෙන අපේ ලංකාවේ ලාංකීය සිනමාවේ අලුත් වැඩක් ගැන තමයි මේ වෙලාවේ වට කියන ලෑස්ති වෙන්නේ. අහස තරම් ආදරේ නෑ නෑ මේ චිත්‍රපටයේ නම අහස තරම්. ඉතින් මේ ෆිල්ම් එක ළඟදීම තිරගත වෙන નિયમિતයි. උමාසේනී, මයුර කාංචන, රිද්ම වීර වර්ධනත් එක්ක රශි ප්‍රභා සංදීපණී ඇතුළු ප්‍රධාන රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් එකතු වෙලා තමයි මේ ෆිල්ම් එකට රංගන දායකත්වය ලබා දෙන්නේ. ප්‍රසාදී අපේගුරුරත්න විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම සහන් වික්‍රමරාජිතමයි මේකේ මේ කැමරා කරණය කරන්නේ. ඉතින් කොහොම හරි මේ සංජය හෙට්ටිආරච්චි, භාග්‍ය වික්‍රමගේ, වාසනා නවරත්න, දිනදු ශේන් ඇතුළු තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ අහසතරම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න නියමිතයි. මේ චිත්‍රපටය සැප්තැම්බර් මාසයේ තමයි රිලීස් වෙන්න. තම ඩේට් ටික කන්ෆර්ම් කරලා නැහැ. කන්ෆර්ම් කරපුවම මම ඔයාලට අනිවාර්යෙන් මේක කියනවා. හරි, ඉතින් අපේ ලංකාවේ සිනමාවේ මේ පහුගිය අවුරුද්ද දිහා හරලා බලනකොට ලංකාවේ සිනමාවට වසන්තය උදා වුණානේ. දෙක දිගට එක දිගට හොඳ චිත්‍රපට ටිකක් අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් හැකියාව ලැබුණ. ඉතින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහටම ලංකාවේ සිනමාව තව තවත් ඉදිරියටම දියුණුවෙන් දියුණුවටම පත් වෙයි කියලා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුත් ෆිල්ම් එකේ වැඩ ටික සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මේ නිවුස් එකත් මේ විදිහට මතක් කරගෙන සිද්ධක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මේ පැත්තට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. දවල් 2:41 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 සමුරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 618 22 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I can well over there for a
2: hundred. Supreme Radio, the welcome show.
1: Satya Davas Pahima, Ude Hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Vartha Pita Vartha, Tandame Koti Ate, NLV, Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatuna, Name, Ata, Ikma, U, Devanta, Supirithi, Agalabadim, Rati, Sangvardhane, Devanta, Shaktiya, Pemin, Obad, Tinava, Ratat, Tinavana, Jatiya, Mahatana, Sampata, Tanadita Hane, Viladikin, Obad, Koti, Tutiakuan.
5: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
2: Travel with Supreme.
3: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: 89.1 89.3
0: Supreme Radio.

0: Sindhu Cafe.
1: සාමානයෙන් අපි හැම කෙනෙක්ම ආසයි කැමති සුරතල් සතුන් ඇති කරන්නනේ. අද දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දෙමළ TikTok live එකේ කට්ටියගෙන් ඩිරෙක්ට් අහන්න පුළුවන්. ඔයා සුරතලයට ඇති කරන්න කැමතිම සත්වයා කවුද? බහුතරයක් 80ක් 90ක්ම උත්තරය දෙනවා බල්ලා කියලා නේද? සාමාන්‍යයෙන් ඉතින් ඩොග් ලවර්ස්ලාගේ හරි අමුතු ලව් එකක් දෙතේරෙන්නේ නේද? බල්ලාගේ මිනිස්සයාගේ තියෙන සම්බන්ධකම හරි අමුතු වෙන්නේ නේද? අනිතක බල්ලා තමයි ගොඩක්ම මිනිස්සයාට සංවේදීම ළඟින් ඉන්න සත්වයා. හැබැයි මේ හැමයි කියලා ඉතින් සුරතල් සතුන් අපි මාළු ඇති කරනවා, ලේනු ඇති කරනවා, ගිරව්, පූසෝ ඉතින් මේ වගේ එක්තරා ගොඩක් සත්තු ඇති කරනවානේ. දැන් අපි පහුගිය දවසක දැක්කා සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණා චූටි දරුවෙක් ගෑන් ළමෙක් එයාගේ සුරතල් සතා විදිහට ඉත්තෑවෙක් තමයි ඇති කරන්නේ නේද? ඒක ගොඩක් වයරල් වුණා. මම හිතන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමට පවා ගියා ඒක. ඉතින් ඒ වගේ අර අපි හැමෝම කැමති සුරතල් සතුන් ඇති කරන්න නේද? දැන් සාමාන්‍යයෙන් අපි බල්ලෝ හැම ඇති කරනකොට මේ පොඩ්ඩක් ඒගොල්ලන් එළියට හැම ඇවිද්දවන්න එක්කගෙන යනවන නේද? දම් වැලක් හරි චේන් එකක් හැම දාලා නේද? පොඩ්ඩක් එක්කගෙන යනවන අපි ඇවිද්දවන්න බල්ලන්ව. හැබැයි ඔය අහලා තියෙනවද ලේන්නුන් ඇවිද්දවන්න එක්කන් යන කතාව? ආ මේ අපේ ලංකාවේ විශේෂයෙන්ම අපි මේ TikTok live එකේ ඉන්න එක්කෙනෙක් කෙවගේ වැඩක් කරලා තියෙනවා. ලේම් පෙටව් දෙන්නෙක් ඇති කරනවලු එයා. කොහොම හරි ලේම් පෙටව් දෙන්නවා මේ ඇවිද්දවන්න එක්කගෙන ගිහිල්ලා. ඒ මදි වට ලයිව් එකේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ලේම් පෙටව් දෙනවා දම්වැලකින්ද පැදගෙන ගියේ කියලා. ඒ වගේ තමයි යා ලේම් පෙටව්වත් ඇවිද්දවන්න යන එක්කන් යන කට්ටිය ඉන්නවා මේ හිඳිම පැත්තේ. වැඩේ කියන්නේ කොහොමද දන්නවද? ලේම් පෙටව් දෙන්නගේ කෙනෙක් කොහොමද යන්න ගිහිල්ලා මිසින් වෙලා මේ ඇවිද්දවන්න ගිහින්දා එයා ගහක නැගලා හැමම ගියාලු. මං කොහේ ඉන්නවට කමන්න නෑ එයා ඊට පස්සේ ආයේ එයි කියලා. හැබැයි ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ වගේ අර සාමාන්‍යයෙන් අපි බල්ලන් ඇවිද්දවන්න එක්කන් යනවා වගේ ලේම් පෙටව්වත් ඇවිද්දවන්න එක්කන් යන කට්ටිය ඉන්නවා අපේ සමාජයේ. දැන් ඒ කවුද කියලා හිඳුතුම කියලා සාමාන්‍ය හිඳුතුමෙන් අපිත් එකතු වෙන්නේ කවුද කියලා දන්නවනේ. නම කියන්නේ පාළු යර ලැජ්ජාලු. ඒ නිසා මම නම කියන්නේ නැහැ. අන්නක තමයි වැඩේ. ඉතින් ඔයාලගේ පැත්තේ ඒ වගේ ලස්සන සිදුවීම් තියෙනවා නම් මට කියන්න. මම රස කරලා ඒවා මෙතන කියන්නම්. 0112 510 510 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718 89 89 3 WhatsApp message එකක් දාන්න. එහෙමත් නැත්නම් අපේ TikTok live එකට ඇවිල්ලා තොන්න ඔයාට වාට පුළුවන් මත් එක්ක ඔයාගේ රස කතා බෙදා ගන්න. ඊට පස්සේ මම දැස්ටි මොන රටට මැහෙන මොන ලෝකෙට මැහෙන රස කතා ටික රස කර කර කියන්න. ඔන්න ඕකයි වැඩේ. එහෙනම් දැන් අපි යනවා සින්දුවක් අහන්න. තවද කායේ වෙනාඩි 55යි දැන්. අංගින් හවස 4 වෙනකම් මම මෙතන.

89.1 89.3 Supreme Radio Supreme.

0: Sindhu Cafe.
1: දෑසර ඉදනවලු මාන්දිහා බලාගෙන ඉඳලා ඉක්මනට ඒගොල්ලන්ව මතක් කරන්නලු ලයිව් එකේ කට්ටිය ෂටකීම. දැන් ඒක තමයි කරන්න ලැස්ති වෙන්නේ. දෙවනි පැය පටන් ගත්ත ගමන්ම මගේ රාජකාරිය තමයි අපේ TikTok ලයිව් එකේ කට්ටියවයි මට කතා කරපු කට්ටියවයි අපේ WhatsApp එකේ යාළුවන්වයි මතක් කරන එක. සුපුරුදු විදිහට ඉක්මනට යනවා ලයිව් එක පැත්තට. ඉතින් අද මගේ ලයිව් එකේ පළවෙනි කමෙන්ට් එක දැම්මේ අපේ ඇඩ්මින් කියලා අලුත් යාළුවෙක්. ඉතින් ඔන්න යාව තමයි මම මුලින්ම එකතු කරගන්නේ. ඊට පස්සේ අපේ දුරේෂින්ව, ඒ වගේම හසලකින් මනෝචින්නව, ඒ වගේ ලේන් පැටව්ව ඇවිදවන එක්කන් යන හිනිදුම අපේ සාශුතන ඉන්නවා, ඒ වගේම උපුල් ඉන්නවා, ඒ වගේම තව කවුද මේ ඉන්නේ, රම්‍ය ඉන්නවා, ක්‍රේට් වලින් උපුල් චානක ඉන්නවා, ආශ්‍රය ඉන්නවා, තමර නෙමේ තාමර ඉන්නවා, තාමරව තිරග සින්දුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා, ඒ වගේම මොහොමඩ් ඉන්නවා, දුෂාන් ශාන් ඉන්නවා, ඒත් එකම චින්තක ඉන්නවා, චින්තකවත් එකතු කර ගන්නවා, බානු ඉන්න අපේ කඩියා ඉන්නවා, බර්නාඩ් ඉන්නවා, රොෂ් ඉන්නවා, ඉස්රායල් වලින් වෙරොනිකා ඉන්නවා, ඒ වගේම අපේ ලන්ඩන් වලින් විකී ඉන්නවා, අකලංක ඉන්නවා, ගෙෂෝ ඉන්නවා, කෑගල්ලෙන් සුජීර ඉන්නවා, ඉතාලි වලින් ඔන්න කට්ටියම මාව අහගෙන බලාගෙන ඉන්නවා කියලා කිව්වා. ඔන්න ඉතාලි සෙට් එකවත් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඒ වගේම ලලිත් ඉන්නවා, දමිත ඉන්නවා, මහේෂ් ඉන්නවා, සයිප්‍රස් වලින් දිල්කි ජයසේකර ඉන්නවා, අපේ නසීර් ඉන්නවා, අපේ සවන් ඉන්නවා, සවන් ඔන්න යව තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කර ගන්නවා. එතකම ජපන් වලින් අපේ සසේවත් ඔන්න මතක් කරනවා ගොඩක් ආදරෙන්. රයිට්, එහෙනම් මේ විදිහට තමයි අපේ TikTok ලයිව් එකේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ. ඒ වගේම තව කවුද මට කතා කළා, අපේ උබේනන්ද පිළිම තලාවෙන්. ඉතින් ඔන්න උබේනන්දව තිරක සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. ඒ වගේම අපේ සවන් මැසේජ් එකක් එවලා තියෙනවා, මමයි මගේ යාළුවා සංජයවයි අමාවයි එකතු කර ගන්නවා කියන බොහොම ස්තුතියි. ඔන්න මාව එකතු කරගත්තාද. ඒ දෙකම අපේ නෆාෂා ඉන්නවා. ඔන්න නෆාෂා ඔයවත් ඉලක සින්දුවට මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම WhatsApp එක පැත්තට යන්න ඕනේ අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. රන්දිකා මදු ලක්ෂාන් අසංක සෙට් එක තමයි ඉන්නේ. ඔන්න මොරටුවේ සෙට් එකවත් ඉලක සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. රයිට්, එහෙනම් මේ විදිහට තමයි අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ. මේගොල්ලන් එකතු කර අපි යමු සින්දුවක් අහන්න. අහගෙන හවස හතර වෙනකන්. හවස තුනයේ විනාඩි හතයි දැන්. සින්දු

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔය සාර්ථක වුණත් අසාර්ථක වුණත් මිනිස්සුන්ට ඒක මාතෘකාවක් විතරයි. හැබැයි මිනිස්සු හිතයිද කියලා ඔයාව වටන තීරණ ගත්තොත් ඒකෙන් බිඳවන්නේ ඔයා විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යටි.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.
6: සින්දු කැෆේ.

0: 89.1 Supreme Radio.
1: වෙලාව හවස 3:00 වෙනාඩි 31යි.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරෙනෙමෙ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
2: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
7: වෙන්නේ.
6: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
7: ඒ
6: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට.
7: ඒ
6: වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
7: තියෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio. මගේ අද මගේ රට. සින්දු කැෆේ.

0: సింధు కెఫే.
1: තුනයි වෙනාඩි වෙසි එකයි දැම් වෙලාව සුම පැතුන් එකතු කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ මොකක් දෙගෙනවා මේ වෙනකොටත් දන්නවා. ඉතින් එංගලන්තයේ සුප්‍රසිද්ධ ධාවන පටයකදී පැවැත්වෙච්ච ෆොමියලා 3 මෝටරත තරගාවල ස්ප්‍රින්ට් රේස් තරගෙන් ඔන දෙවන ස්ථාන ඉදිරාගන්න හැකිවුණ අපේ එවන් ඩේවිට්. ඉතින් ලෝක මෝටරත ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ අතිශ්‍රය තරගකාරී වගේම කීර්තිමත් තරගාවලියක් තමයි ෆොමියලා 3 කියලා කියන්නේ. ඉතින් මේ ෆොමියලා 3 ඉතිහාසයේ ඇතුළත ශ්‍රී ලාංකිකෙක් ලබාගත් ඉහළම සහ ප්‍රථම ජයග්‍රහණයත් මේ විදිහට ඉතිහාසගත වෙනවා. ඉතින් ඒ අනුව ෆෝමියුලා 3 තරගයක ජයග්‍රහි වේදිකාව අපි ගන්නේ පොඩියම් එක කියලා. ඉතින් මේ මතට පිවිසෙච්ච පළවෙනි ශ්‍රී ලාංකිකයා විදිහට යවන් ඩේවිඩ් වාර්තා පොත් අතරට එකතු වෙනවා. ඉතින් මේ තරගයේදී යවන් ආරම්භයේ ඉඳලාම ඉතාම දක්ෂ ධාවන රටාවක නිරත වෙලා ඔන තමන්ගේ දෙවන ස්ථානය ආරක්ෂා කරගන්න සමත් වුණා. ඉතිං ලෝක මෝටරත ධාවන ශ්‍රේෂ්ඨයේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර රැගෙන යාමට සමත් වෙච්ච 18 හැවරදී යවන් ඩේවිඩ්ට සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝඩින්ගේ උණුසුම් සුබ පැතුමුන් අපිත් යවන්ට සුබ පතන අපේ ලංකාවේ නම ජාත්‍යන්තරය දක්වා අරගෙන ගියාට. හරි, ඉතින් ඔන්න ඔය විදිහට අපි යවන්ට සුබ පැතුම් එකතු කරලා දැන් යනවා සින්දුවක් අහන්න. අහන්න හවස 4 වෙනකන් හවස 3යි විනාඩි 23යි දැන්.

0: 89.1 Supreme Radio.
1: දැන් වෙනම මතක් කරන්න යන්නේ හවස 3යි වෙන අරිතයි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු දොරළු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I work for that like a lot of that on
5: the Supreme Radio the welcome show.
4: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
7: මෙල්ටෝල් හිසරතය උන සම්ප්‍රතිශාව අංගපත දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදනසේ කපටා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දැන් වෙලාව හවස 3යි විනාඩි 45යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
3: බෑක් ටු බෑක් සින්දු අහන්න.
6: Let's go.
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
11: එන්න

0: Sindhu Cafe.
1: සෙකයි යන්න වෙලා වහරි ඉහිගෙන් නම් සතුරින් පරිස්සමෙන් ඉන්න කියලාට මතක් කරනවා. ඒ වගේ මාෂිය විල්ලා ඉන්න ටෙම්පෝ ටවුන් අරගෙන ආශිතේ කවට පුළුවන් හවස හතරින් ඉඳලා ඇති වෙනකන් හිනාවේ වී ටෙම්පෝ ටවුන් අහන්න. ඒ වගේම දෙකටම 89.1 එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අද ගියාට හෙට දවල් දෙකට ඔයාට අහගෙන ඉන්න පුළුවන් ජාතිය රස කතා ගොඩකුයි සුන්ද ගොඩකුයි අරගෙන මං එනවා ළඟට සතුරින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න මන් නිවේශ.

0: වෙලාව හවස හතරයි විනාඩි දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත දනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio. Supreme Radio.

0: down.
1: හතර හතට
2: හවස හතරයි වෙනාට දැකයි බැලුවද මන්ද පමන් කියලවම. පමානෑ පමානෑ පොඩක් සින්දුව ප්ලේ වෙන්න දුන්නවා ඩහගෙන ඉන්න දුන්නා. මොකද නිමේ ශදීලගේ සින්දු නවත්තන්න ඕනේ නැහැ කියලා බට හිතුණාද? ආවල්තින් අදත් කොහොමද? වීකෙන්ඩ් එක හොඳයිද? හොඳයි නම් එච්චරයි, හොඳ නම් හොඳයි, එච්චරයි හොඳ වෙන්න තමයි ඕනි. රයිට්. මොකද මම සිකුරාද යනකොට කියලා ගියානේ හොඳ වෙන්න ඕනි, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි කියලා. මං හිතනවා සතියන්ත එසේම වෙන්නේ නැති කියලා. ඒක කොහොමුණත් අදත් ඉතින් සුපුරුදු විදියට මේ සතිය පටන් ගන්න හදන. අද ජූලි මාසේ 6 වෙනිදා 2018 89.3 වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. මැසේජ් එකක් දාන්න පුළුවන්, සින්දු හන්න එකතු වෙන්න පුළුවන්, ටෙම්පෝ ටවුන් එකට. එහෙම නැත්නම් යන්න 0112 510 510 අපි හොට්ලයින් එක ඩයල් කරලා පොඩක් කෝල් එකක් ගන්න. මේ පැත්තට මම ආන්සර් කරනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. අද TikTok live නෑ, හැබැයි එහෙමයි කියලා යන්නදෝ ඉන්නපා Supreme Radio අපේ TikTok fan page එක පැත්තට ගිහලා follow කරලා තියාගන්න. මොකද මම හෙට live එකක් කරන නිසා. හරි. ඒ වගේම අපේ Facebook එක මතක තියාගන්න. Supreme Radio Facebook fan page එක තියෙනවා, like කරලා follow කරලා තියාගන්න. ඒ වැදගත් දේවල් upload කරනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වැඩක් දේවල් තියෙනවා ඒ පැත්තට ගිහලා පොඩ්ඩක් බලන්න. බලලා comment එකක් එහෙම දාන්න. ඒක තමයි වෙන්න ඕන වැඩ. Right. එහෙමනම් ඉතින් තවත් මන්ද පමා වෙන්න ඕනේ නැහැ නේ. අපි පටන් ගන්න හදන්නේ. හවස 4යි. විනාඩි 5යි. සුබ සන්ධ්‍යාවක්. සුබ සතියක ආරම්භයක් මං ආශි. මේ Supreme Radio Tempo Tower.

0: පවස 4 විනාඩි 16යි දැන්.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනු කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා.
7: බොරු කියනවා ඉතින් ඒ මට උගලට බොරු කියන්න බෑනේ.
8: Back to back සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
11: Love sundaratama paradise.
12: Mana bendulu ese nogetulu tan soya. Utuma yamu satcharayak.
13: Travel with Supreme.
14: Satye davas pahema.
15: The welcome show ahanna.

සිින්දුවට අගවරු කලේරෑම පොඩ තාලයල්ව මගේ තාලෙ තමයි ප්‍රශ්ත එෙන්නෙතන මේ චරි කතාවක් කියන්නද. රන්ඩු ඇදි ලොකුවට රිදුර නැතා තඩනා ඉන්නවා නේද දැකදේ නද හොනට වඩ සංවේදිය නෙමේ ඒ ගොල්ලවා. මේකට කියන්නේ ඉමෝෂනල් හයිප සෙන්සිවිටි කියලා. මෙතනදී මොලේ ප්‍රතිචාර දක්වන්නේ සිදුවීමට නෙමෙයි හොඳේ ඒ හැඟීමේ බරපතලකමට. මේ මොලේ ඇමිග්ඩලා කියන කොටස මේ වෙලාවේ ගොඩාක් ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. හරිද? කඳුළු කියන්නේ දරාගන්න බැරි පීඩනය පිට කරන්න තියෙන එක ක්‍රමයක් නේ. ඒක කරන්න අපේ ස්නායු පද්ධතියෙන්. ඒක දුර්වලකමක් නෙමෙයි හොඳේ. ඉතින් මේ වගේ අධි සංවේදී කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න කට්ටිය ඒගොල්ලෝ අධි සංවේදී නෑ. ඒගොල්ලන්ට අපේ කටහඬේ සියුම් වෙනසක් පවා හුද්දට මූණේ හැසිරීමේ හැඟීම් ප්‍රකාශනයේ පොඩි වෙනසක් පවා හරි ඉක්මනට අඳුරගන්න පුළුවන් මේගොල්ලන්ට. ඔය රණ්ඩු වෙති රක් ගාලා අnder කට්ටිය එහෙම අය. ඔයගොල්ලෝ කියන්නේ පහ ඒගොල්ලෝ අධි සංවේදී කියලා අනේ මේ සංවේදී නෑ උන්දලා. මොකද මේ මට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ ගිය සිකුරාදාවාගේ මූණ ඉච්චර හරි තිබ්බේ නැහැ. ඒක තමයි TikTok live එක නැත්ති කියලා. ඒකයි මම මේ කතාව කිව්වේ. මූණේ හරි නැත්තක් නෑ. මං හොඳට මගේ මූණ හොඳට තිබ්බා. අද live නැත්තේ මං ඉතින් අද live වෙන දවසක් නෙමෙයි හින්දා. Right ඒ කොහොම වුණත් අපි යනවා මොරටුව පැත්තට. මොරටුව පැත්තේ අපේ කොල්ල set එක අපි වහගෙන ඉන්නේ. අපි මොරටුවේ ලක්ෂාන් pantry cupboards එකේ set එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. රන්දික මදු ලක්ෂාන් සහ අක අසංක අසංක රයිට් අසංක අහගෙන ඉන්නේ. තැන්ක් යූ කට්ටිය වාදරෙන් මතක් කරන. හානම් හා කියලා ඉතින් මැසේජ් එකක් දාන්න ඕනේ මේ පැත්තට රයිට්. ඒ වගේම හංවැල්ල පැත්තට යන්න ඕනේ. ඩිලාන් නිරෝෂ් ඉන්නවා හංවැල්ලෙන්. අනේ මන් දන්නේ ඩිලාන් නිරෝෂ් හැමදාම සිකුරාද කියලා හිතාගෙන ඉන්නවද කියලා. සුභාය ආශ්‍රණික සින්දුවක් දෙන්න කියලා කියනවා. අනුරාධ කෝට්ටේ ඉඳලා මහා ලොකු ඉනාවක් දාලා තිනවා. අම්මෝ ආචි සංවේදී මම අති සංවේදී. හයිපර් සෙන්සිටිවිටි මං ගාව තියෙන්නේ. හයිපර් සෙන්සිටිවිටි එකක් තියෙන්නේ මං ගාව. ඉමෝෂනල් හයිපර් සෙන්සිටිවිටි එකක් තමයි මං ගාව තියෙන්නේ. මොකක්ද කියන්නේ? හරි එවනම් මේ අහගෙන ඉන්න ඔගලන්ට පුළුවන් මැසේජ් කරන්න මේ පැත්තට. ඒ වගේම රශ්මිකව එකතු කරගන්න ඕනේ හොරණින් මැසේජ් එකක් දාලා තිනවා. ඔකේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ඉතින් අපි අහමු. ඔයාව එකතු කරගන්න. හොඳයි අක්ක සෞභාග්‍යවත් එකතු කරගන්න කියලා කියනවා. නදීෂා ඉන්නවා නාරම්මලින්. ඔයාවත් ආදරෙන් මතක් කරනවා. සුබ දවාලක් වේවා. ආහා එසේම වේවා. දැන් නම් සන්ධ්‍යාව වේගෙන එන්නේ. ඉජි යනට පුස්සලා BF ජනපති ඉඳලා ඔයාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තුවන් සභාර ඔයාව. අනේ ඉතින් කොහොමද ජීවනේ ඉන්නවා පානදුරෙන් ඔයාවත් මතක් කරනවා. ජගත් ඉන්නවා පානදුරෙන් ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟ සින්දුවට අනුරාධ කෝට්ටේ ඉමෝෂනල් හයිපර් සෙන්සිටිවිටි. එහෙම කිව්වා hina ගියානේ. මං එහෙම නෑනේ.

0: කිසිම තහනමක් නෑ හවස හය වෙනකම් මේ පැත්තේ ඉන්නවා. හතරයි විනාඩි 31යි.
1: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 180.
3: The welcome show.
1: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
4: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
5: වෙන්නේ.
4: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
5: ඒ
4: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට.
5: ඒ
4: වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
5: තියෙන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ඔබට මගේ හතනු ලැවින්නේ. අපි යනව මොරටුවට, මොරටුව පැත්තට යන්න හදන්නේ. මොරටුවේ රවි අයියා ඇතුළු අපේ සෙට් එක. කිරිය යනව දුමින්ද. හයි දුමියා, කිරිය කියන රඩිවාට ලස්සනයි දුමියා කියන එක, රයිට්? හේෂාන් ඉන්නවා, අනුර ඉන්නවා, කුමාර ඉන්නවා, දිවංක ඉන්නවා, සුගත් ඉන්නවා, අශේන ඉන්නවා. මොරටුවේ රවි අයියත් එක තමයි කට්ටිය ඉන්නේ, රයිට්? ඉතින් තැන්ක් යූ සෝ මච් අපි වහගෙන ඉන්න කියලා මට ඇහෙනවා කෝල් එක ආවම. බොහොම ස්තුතියි. ඔක ජීව ගොඩාක් ආදරෙන්, ඔය කට්ටියව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අධිකාරී හේමචන්ද්‍ර, හලෝ, සුබ සැන්දෑවක් ආසියෝ කියලා තියෙනවා. සුබ සැන්දෑවක් ඔබතුමාට. ඔබතුමා කොහෙද ඉන්නේ කියලා මට කියන්න. රයිට්, ඔකේ. සුනිල් කරුණාතිලක, ඔයාවත් එකතු කරගන්න. කරුණාතිලක මාගේ වාසගම ඔබටත් ඇදද? එහෙනම් අප නෑදෑයි ඔය තිස්සෝ විවර එකතු කරගන්නවා මී ගොඩේ ඉඳලා. බොහොම සූති මැසේජ් කරාද. මුදිත පෙරේරා මැසේජ් එකක් දාලා තිනවා. මොරොන්තුඩු නාන්දු වේද ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා. ඒ වගේ මනුර විජයරත්න පාදුකෙන් මැසේජ් එකක් දාලා තිනවා. නරේෂ් රොයිමන් කොහෙන්ද කියලා දන්නේ නෑ. ඔයාවත් එකතු කරගන්නවා. රොෂාන් වීරතුංග, ඔයාවත් එකතු කරගන්නවා. අසංක මංජුල තංගල් ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. සද්දට මහ ග්‍රීන් සුප්‍රීම් ටෙම්පෝ ටවුන් චරිත් ජයසුන්දර, ඔයාවත් එකතු කරගන්නවා. රොෂාන් සංජීවත් එක්ක, රයිට්? ඉතින් ඔයාලට පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ පැත්තට එන්න. 0112 510 510 හොට්ලයින් එකෙන්. ඒ විතරක් නෙමෙයි, ගෙදරට වෙලා මේ නයිමිරිස් කජු කකා ඉන්න අපේ අනුරාධවත් කෝට්ටේ ඉඳලා ගොඩක් ආදරෙන් එකතු කරගෙන තමයි යන්නේ මේ සින්දු අහන්න.

0: තබලා වහව සහතරයි විනාඩි 45යි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
6: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.

0: ඌට මේ සූට නගින්න එපා බුදුමල්ලියේ. බුදුමල්ලියේ දැන් වෙලාව සවස 5.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ ආසෙත්තිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නින් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
1: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I burn subodasana kavala udasana
3: hada. Supreme Radio the welcome show.
2: Satya davas pahema ude hatata.
3: The welcome show.
1: Anugrahaya.
4: Wartha pita wartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane vela digena obat koti patiye kuwan.
5: Navina takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: 89.1 89.3
8: Supreme Radio

0: දශක පහක් වන අපිත් තල බාණ්ඩ කරණය ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ චාර්ණික බ්‍රස්ටීන සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ණික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
4: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක්. මටම කියාගන්න තැන් තියෙනවා තව එක පාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුන්නු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දි වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකලමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

A su naveaj ekran, a su naveaj tunel. Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි දැනෙනවා
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනඩිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
6: Travel with Supreme.
7: Satya Davas Paheva.
9: The Welcome Show Ahana.
0: Asunavyai Eka. Asunavyai Duna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Maki Hande. Maki Rata.

0: සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio.

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர் தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சல் அசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமதன்ன பிந்து ஐகை கைதிகாய் ஹத்சிய திஸ்னவியாய் ஏகசிய சுவட
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burn subodas rakavala udasana hala.
4: Supreme Radio the welcome show.
0: Satya davas pahema udey hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Vartha pita vartha tambeme koti ate NLV tanade tahane lutrayi rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dibin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata tanani dahane vela digena obat koti patiya kuwan.
6: Meltol hisaratya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,00,068,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 8,36,000ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදාහරි ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දානින්ද ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීමකින්. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරමට තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: නිරන්තරයම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා. තව එක පාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉදදී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමකේ වචනෙට තියෙන. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 Supreme Radio. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.

0: Supreme Radio.
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු පාදක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේමය ගැන මේ ලෝකෙ කොයිතරන්නම් දේවල් බිහි වෙලා තියෙනවද? කතා කොච්චරනම් අපි අහලා තියෙනවද? ඒ වගේ කතා කොයිතරම් අපි ලියලා තියෙනවද? චිත්‍රපට, ඒ වගේම අපිට දකින්න හැකියාවක් තියෙනවා කවි, ගීත. මේ ආකාරයේ ආදරේ විග්‍රහ කරන්න නොයෙකුත් ආකාරයේ දේවල් මේ ලෝකෙ බිහි වෙලා තියෙනවා. ඒ වගේම අපේ හදවත්වලත් අද වෙනතුරුත් අපිට කියාගන්න බැරි වුණු ඒ වගේ ආදරණීය කතා ගොඩක් රැඳිලා තියෙනවා. ජීවිතේ තියෙන හැම කාරණාවක්ම අපේ හදවත ඇතුලේ අපි හිර කරගෙන ඉන්නවා. ඔයාට කෙනෙක් නැතුව ඇති ඒ ගැන කියන්න, නැතිනම් ඔයාට ඉන්න කෙනා ඒව අහන්න කැමති නැතුව ඇති. ඉතින් ජීවිතේ හිර කරගෙන ඉන්න ඒ ආදරණීය කතා අද දවසේදීත් අපි ලෑස්ති වගේ ජීවිතෙන්ම නිදහස් කරලා දාන්න. අපිට කියන්න අපි ලෑස්ති වාගේ දුක නැති කරන්න, වාගේ තියෙන සතුට තව තවත් වැඩි කරන්න. සුපුරුදු පරිදි ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.
1: සමහර කතා තියෙනවා හසිත, සමහරුන්ට ඒ කතා කියාගන්න කෙනෙක් නැහැ. තවත් වෙලාවකට ඒ අය ප්‍රතික්ෂේප කරනවා තව කෙනෙක්ට තමගේ කතාව කියන්න. හැබැයි අපි හැමෝටම ජීවිතය ඇතුලේ එක එක විදිහේ নানা ප්‍රකාර කතා තියෙනවා. මේ ඕන කතාවකට හේතු සාධකයක්, ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් අපි හැමෝටම ලැබිලා තියෙනවා. හැබැයි අපි කවුරුත් තාමත් මේ දේවල් ගැන කතා කරන්න ඉගෙනගෙන නැහැ. ඒ වගේම තමයි කතා කරන්න හිතන්නේ නැහැ. කතා කළා තේරුමක් තියෙනවද කියලාත් සමහරක් වෙලාවකට හිතන්න පුළුවන්. තේරුමක් තියෙනවා. අපි හිතන්නේ නැති වුණාට අපේ සමහර සිතුවීම් එක්ක අපි නොහිතපු නොපතපු විදිහට සමහර තැන්වලදී අසරණ වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් කතා කරලා හිත නිදහස් කරගන්න පුළුවන් නම් මම හිතනවා මිනිස්සෙක්ට මේ ලෝකේ හම්බ වෙන්න තියෙන ලොකුම මානසික නිදහස එක කියලා. ඉතින් අපි කතා කරමු. මම දන්නවා ඔයාගේ හිතෙත් මේ වෙනකොටත් නොකියපු කතා ගොන්නක් හිතේ හිර කරගෙන ඇති. කතා කරමු. කතා කරන්නම තමයි මේ පැය අපි ඔයා වෙනුවෙන්ම සූදානම් කරේ. දෙකිට මහගෙන ඉන්න අදත් සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් අපි ආදරෙන් ආවෝ. මම මනීෂා.
0: මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒකව කස්සරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න. ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අපරණ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් ගුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක්. මටම කියාගන්න තැන් තියෙනවා තව එක පාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලාදී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන වැඩි හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
4: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: ඇත්තටම මේ නිධානයක් තියෙනවනම් අපිට කරන්න ඕන දේවල් ගොඩාරියක් තියෙනවට හැසද.
1: ඒ අපි හිපදුන දා ඉඳල හිතනවන නේද. නිධානයක් වතම්බුනානම් මේ හැම ප්‍රශ්නයක් මිවරයිනි. කොච්චර අපි නිදන්වලට හසද. හැබැයි මේ ලෝකෙ වැඩිපුරම අපිට දකින්න ලැබෙන නීති විරෝධී නිධාන. නමුත් අපි දැන් මේ කියන ලෑස්සි වෙන්නේ නීති විරෝධී නිධානයක් ගැන නෙමෙයි, නීතියෙන් අපිට අවසරය තියෙන නිධානයක් ගැන.
0: අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල නිධානයක් ගැන තමයි කියන ලෑස්ති වෙන්නේ. මොකද මේ එහෙම නිධානයක් දෙනවා නම් දෙන්න ඉන්නේ එකම එක්කෙනයි හසිත. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. කැනිතින් මේ නිධානය දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ ධන නිධානය ලොතරැයි පත. එතන ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් ඔන්න මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. දින ධන නිධාන ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභය පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටට හිමි කර දෙමින් ඒකලත් මතක් කරන්න ඕනේ.
1: අනිවාර්යෙන් ඒ විතරක් නෙවෙයි, දැන් මේ දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් මදින ධන නිධානයේ ලොතරැයි අලෙවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව යාට නිරන්තරයෙන් අපි මතක් කරනවානේ. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔබටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා ආයෙත් මේ මතක් කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන නිරන්තරයෙන්ම ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: ආදරය කියන්නේ හරි පුතුම අමුතු, එක එක්කෙනාට එක එක විදිහ නිර්වචන තියෙන මාතෘකාවක්නේ. ආදරයේදී අපි කතා කරන හමුවීම් වෙන්වීම් අතරේ සමහරු මේ වෙන්වීම් වලට දොස් කියනකොට තවත් සමහරු හරි අපූර්ව දෙයක් කරනවා. හිමිනොවුනට මොකද දවසකට හරි හමුවුණානි කියලා ඒ අය තමන්ගේ හිත හදාගන්නවා. මේක හරි ලස්සන අදහසක්, හරි ලස්සන හිතලුවක් හසිත. අපි හිතුවේ නැති වුණාට කෙනෙක්ට පණ තරමටම ආදරය කළා, ඒ ආදරය අහිමි වුණාට පස්සේ එකිනාට වෛර කරන්නේ නැතුව එකිනාට එකිනාගේ හදවතට, එකිනාගේ රූපයට, එකිනාට තවත් ආදරය කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක එසේ මෙසේ හිතලුවක් නෙවෙයි. හැබැයි මේක අපි හැමෝටම වර්තමානයේදී නෙවෙයි හැමදාම කරන්න අත්‍යවශ්‍ය දෙයක්. හිමි වුණහම අපි ආදරෙන් බලා ගන්නවා වගේම අහිමි වුණහමත් අපි ආදරෙන් එකිනාව මතක් කරන්න, එකිනට වෛර නොකර ඉස්සරහට යන්න මතක තියා ගන්න ඕනේ.
1: ඒ වගේ ඇත් ඉන්නවා. කෙනෙක් වෙන්වීම ගැන හිත හිත තමගේ ජීවිතේම විනාශ කරගෙන වේදනාවෙන් කාලය ගත කරන අතරේ තවත් කෙනෙක් එයා තමන් ආදරය කරපු කෙනා එක්ක ආදරෙන් හිටපු කාලය මතක් කරලා හිනා වෙන්න හේතු හදා ගන්නවා. එයාලා කොයිතරම්නම් ආදරණීයයිද? වෙන්වීමකදී මිනිස්සෙක්පත් වෙන තත්වයේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ තිබුණු තත්වයටපත් කර ගන්නවා කියන්නේ ඒක කොයිතරම්නම් අමාරු වැඩක්ද? එයාලගේ හිත හදාගන්නේ හරි අමාරුවෙන්. වෙලාවකට ඒ දේ ලේසි වෙනවා. මොකද එයා ආදරය කරේ හරිම ලස්සනට, හොඳට තේරුම් ගැනීමක් එක්ක. වෙන්වීමට දොස් නොකිය දවසකට හරි ගෙවපු අතීතයේ මතකවලින් ජීවිතේ ලස්සනට ආයේ හදාගන්නා.

0: සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 618 22. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The Welcome Show.
2: iBirds සුබදාසනාකවල උදෑසන හත.
1: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
1: The Welcome Show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
4: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
7: ලෝක පපන්දුවේ මහා සංග්‍රාමය.
6: FIFA World Cup 2026 තරඟ විස්තර. ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මහා සටන්කාමී උණුසුම සමගින් ඔබ මේකතු වෙන්නේ 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ නවතම විස්තර වෙතයි. සුපිරි 16 දෙනාගේ වටේ, එහෙමත් නැත්නම් තරඟාවලියේ 3 වටේ පැවති තීරණාත්මක 3 සහ 4 තරඟ දෙක අද අලුයම නිමවට පත් වුණා. ඒ මුළු මහත් පාපන්දු ලෝකයේම දැඩි කම්පනයකට සහ කඳුලකට පත් කරමින් පාපන්දු ලෝලීන් බොහෝ සෙයින් ආදරය කරන ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට අද අලුයම නිව්යෝර්ක් පිටියේදී අනපේක්ෂිත පරාජයක් සමගින් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඔවුන් මෙලෙස පරාජය වූයේ යුරෝපයේ සවිමත් නෝර්වේ කණ්ඩායම හමුවේ ගෝල 2-1 ලෙසයි. බ්‍රසීලිය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය සුපිරි ක්‍රීඩක නේමා ජූනියර් විසින් ලබා ගත්තා. නමුත් මෙම දරුණු පරාජයත් සමග ඔහු සිය ජාත්‍යන්තර පාපන්දු ජීවිතයට සදහටම තිර තැබුවා. ලෝක කුසලාන කිරුලක් නොමැතිවම අවසානයේ පිටිය මැද හඬා වැටුණු අයුරු ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් කඩා හැලූ සංවේදීම දසුනක් වුණා. මේ අතර සුවිශේෂී වාර්තාවක් ලෙස නෝර්වේ කණ්ඩායම මේ තරඟය ජයගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ බ්‍රසීලයට එරෙහිව කිසිදා පරාජය නොලැබූ කණ්ඩායම යන අසම සම වාර්තාව තව දුරටත් රැකගනිමින්. එමෙන්ම මෙක්සිකෝ සිටි පිටියේදී පැවතුණු අනෙක් මහාසරණෙන් සත්කාරක මෙක්සිකෝව ගෝල 3-2 ලෙස පරදවන්නට ප්‍රබල එංගලන්තය සමත් වුණා. මෙක්සිකානු ප්‍රේක්ෂකයන්ගේ දැවැන්ත සහයෝගය මැද වුවද එංගලන්තයේ දරුණු ප්‍රහාර හමුවේ සත්කාරකයන්ට ලෝක කුසලාන සීනය අතහැර යාමටයි ඔවුන්ට අද සිදු වුණේ. මේ උණුසුම් ප්‍රතිඵලවලින් අනතුරුව සුපිරි 16 දෙනාගේ වටය තවදුරටත් උණුසුම් කරමින් හෙට, ඒ කියන්නේ ජූලි මාස 7 අඟහරුවාදා දිනයේදී තවත් මහා සටන් ත්‍රිත්වයක් ලෝක කුසලාන පිටිය සරසවන්නට නියමිතව තිබෙනවා. හෙට අලුයම 12:30 ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු මහා ගැටුමෙන් ලෝක පාපන්දු පිටියේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ක්‍රිස්තියානු

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है।
1: लोतराई ගැන කතා කරනකොට හසිත අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන ලොතරැයියක් තමයි මම නම් හිතන විදිහට මහජන සම්පත කියලා කියන්නේ.
2: අනිවාර්යෙන් ලොතරැයිලුව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඒක අපි දැන් දශක ගණනාවක් තිස්සේ කියනවනේ.

0: ඉතින් මේ තුළින් බිහිවෙන තවත් සුවිශේෂී ලොතරැයියක් ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යෙන් මහජන සම්පත තුළින් බිහිවෙන අලුත්ම සම්පත තමයි අත සම්පත ලොතරැයිය කියලා කියන්නේ. දැන් මෙහෙම කියන්නත් හේතුවක් තියෙනවානේ. නිරන්තරයෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කෙනෙක් නම් ඔබ දන්නවා මෙහෙම කියන්න හේතුව මොකක්ද කියලා. හැබැයි ඉතින් නොදන්න කෙනෙක්ට දැනගන්න උනායමත් සරයක් අපි මතක් කරනවා. මහජන සම්පත දිනුම් වාරියෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකෙන් තෝරා ගන්නු ලබන එක තමයි මේ අද සම්පත ලොතරැයියේ තියෙන විශේෂත්වය. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000 මුදල් තෑගි ඔබට දිනා ගැනීමට හැකියාව තියෙන. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000 මුදල් තෑගි දැන් ඔයාට ඔයාගෙම කරගන්න වාසනාව තියෙනවා.
0: ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000 මුදල් තෑගිව දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයිපත් හරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වගේ හිණ ඔයාට හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන නිරන්තරයෙන්ම ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

ඩ්‍රීම් නයිට් පළමු හෝරාවේ අවසානයට ටිකෙන් ටික අපි එන්නේ. තවත් හෝරාවකට ආදරණීය බලාපොරොත්තුවකුත් එක්ක තමයි අපිට යන්න වෙලා වැවිත් තියෙන්නේ. රාත්‍රී 10 වෙනකන් ආදරිකන ආදරෙන් කතා කරන්න අපි දෙන්න ඉන්නවා ඔයා ළඟ. ඔයාගේ ජීවිතෙත් ඇති අපිට කියා ගන්න දෙයක්. ඒත් කියන්න පුළුවන් 0112 510 510 කතා කරලා. ඒ වගේම ඔයාට කතා කරන්න බැරි නම් ඔයාට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම් දෙකට දැන්ම මැසේජ් එකක් දාන්න. ඒ වගේම මතක් කිරීම් කීපයක් තියෙනවා අපේ social media platform හැම එකකින්ම. අපේ Supreme Radio වලට දැක බලා ගන්න හැකියාවක් තියෙනවා Facebook page එක, ඒ වගේම TikTok channel එක, YouTube channel එක, මේ ආකාරයේ අපේ හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකකින් ඔයා ළඟට එනවා. ඉතින් මේ හැම දෙයක්ම ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපි ළඟ රැඳිලා ඉන්න කියන ආරාධනාවත් එක්ක තමයි අපි මේ වෙලාව ඔයත් එක්ක ගත කරමින් ඉන්නේ. ඉතින් හදවතේ අර හිර කරගෙන ඉන්න දේවල් අපිට කියන්න, අපි ලෑස්ති ඒ දේවල් අහගෙන ඉන්න, ඒ දේවල් තුළින් මුළු ලෝකෙටම ආදරණීය පාඩමක් කියලා දෙන්න. එන්න මේ පැත්තට. මෙහාගෙන ඉන්නේ Supreme Radio. Dream night.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
9: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උතුම් යම සත්‍යයක්.
8: Travel with Supreme.
9: සතියේ දවස් පහම
10: The Welcome Show අහන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: වෙලාව මාත්‍ර 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මං සාමාන්‍යයෙන් ඔයාගෙන් හැමදාම ප්‍රශ්නයක් අහනවනේ.
1: ඒ ප්‍රශ්නේ සුපුරුදු පරිදි අදත් අහන්න යන්නේ නේද?
0: අනිවාර්යෙන්ම. මේ හසිත මිනිස්සු සමහර වෙලාවල් වලට මිනිස්සුන්ව මගහරින්නේ ඇයි කියලා ඔයා දන්නවද?
1: මොකක්කරේ එයාලගේ හදවතේ ප්‍රශ්නයක් එයාලට නිතරම වද දෙනවා ඇති. නැතිනම් තමන් ආදරය කරන කෙනා හෝ තමන් ළඟින් ඉඳයි කියලා බලාපොරොත්තුන් ඉන්න කෙනා ගැන තමන්ගේ හිතට මොකක් හරි දෙයක් වද දෙනකොට තමයි එයාලා මගහරින්නේ හෝ මගහරින්න සූදානමින් ඉන්නේ මට හිතෙන විදියට.
0: අනිවාර්යෙන්ම මිනිස්සු මිනිස්සුන්ව මගහරින්න තියෙන ඇත්තම හේතුව තමයි තවත් මනුස්සයෙක්. ඇත්තටම හසිත මගහැරින එක මගහරින එක මේ ලෝකේ ඕනම කෙනෙක්ට හරිම පොදු දෙයක්. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඕනම කෙනෙක් අපිව මගහරින්නේ තවත් මනුස්සයෙක් නිසා විතරමයි. එහෙම මගහැරෙන දේවල් හඹාගෙන ගියොත් අනිවාර්යයෙන්ම අපිට කවදම හරි දවසක අපිව මගහැරෙන්න පුළුවන්. ඒ නිසා අපිට අපිව මගහැරෙන්න නොදී අපිට පුළුවන් නම් අපිටත් පුංචි වෙලාවක් වෙන් කරන්න. අනිත් කෙනා ගැන හිතනා වගේම අපි ගැන හිතන්නත් පුංචි වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් ආදරේ, කරුණාව මේ හැමදේම අපේ ළඟම හරි ආදරෙන් තියාගන්න.
1: මට මේ ගැන කියන්න තව දෙයක් තියෙනවා. මග හැරෙන මග හරින දේ ගැන කතා කරනකොට සමහර අය ඉන්නවා තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් එයාගේ ගැන හිතලා එයාගේ නෑත් වෙන. එතන තියෙන්නේ හරි අහිංසක මගහැරීමක්. සමහර විට එයා ආදරය කරන ඒ කෙනා මේ මගහැරීම නිසා එයා ගැන ජීවිත කාලෙම පිළිකුලෙන් දකින්න පුළුවන්. නමුත් සමහර වෙලාවල් වලට මේ මගහරින දේ නිසා දෙන්නටම හොඳක් වෙන්නත් පුළුවන්, නරකත් වෙන්නත් පුළුවන්. ඔයා කිව්වා හරි, මොන හේතුව තිබුණත් මගහැරින්නේ මගහරින්නේ තවත් මනුස්සයෙක්ම තමයි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
3: let's go
0: every weekday at 4 p.m. in porto with ashiyali
3: the welcome show
0: ehena ahana katha athara rasa katha ehena payatuna
4: nirantarema kiyana wachanayak thiyena nipu thawa ekaparak මටම කියාගන්න තැන් තියෙනවා තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දි වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවා නම් අදත් කරන්න වැඩි හරියන්නේ නැහැ කියලා හිතනවා නම් තව පාරක් උත්සාහ කරන්න.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: ජීවිතය සිහිනේ යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය ජාතිය මහාධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වෙන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි. ධන නිධානය ලොතරැයි අලෙවේ තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කඳ උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමින්.
1: ඔව් ඉතින් ඒ වගේම තවත් කියන්න දේවල් බොහොමයක් තියෙනවා ධන නිධාන ලොතරැයි පත ගැන. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියලා කියන දේ ඒක මේ කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි, හිතනවා තරම් ලේසි දෙයක්ුත් නෙවෙයි. හැබැයි මේ වැඩේ හරියටම කරපු එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඉතින් ඒ කියන්නේ අපි නොදැනුවත්ව ඒ හරහා අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් කරන්න තියෙන්නේ තවත් හිත හිත බල බල ඉන්නේ නැතුව දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන්ම මිලදී අරගෙන ඔයත් ඔයාගේ කෝටිපති විසිලක්ෂපති හීන හැබෑ කරගන්න ඔන්න එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මතක් කරන්න තියෙනවා මේ ඔබ දිනාගන්න සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න ඔන්න ධන නිධාන ලොතරැයිය තුළින් දැන් අවස්ථාව තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයත් එහෙමනම් මිලදී අරගෙන ඔයාගේ කෝටිපති සිහිනය සපයා කරගන්න කියන දේ තායමත් සැරයක් මතක් කරනවා. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දෙවනි හොරාවා මේ විදිහට කතා කරමින් ඉන්නේ. අපි හැමදාම කියනවා ඔයාගේ හිත ඔය තරම් හිර කරගෙන ඉන්න එපා. ඔය හිතට නිදහසේ ජීවත් වෙන්න දෙන්න. ඔය ජීවිතයේ ඔයා හිර කරගෙන ඉන්න ඒ ආදරණීය කතා, ඒ දුක්බර කතා අපිට කියන්න. අපි ලෑස්ති ඔයාගේ ජීවිතයට නිදහසක් ළඟා කරලා දෙන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ ඩ්‍රීම් නයිට් තුළින් ආදරයේදී ඔයා පත්වෙන හැම අවස්ථාවකදීම ඔයා ළඟ ඉන්න තමයි අපේ බලාපොරොත්තුව. අදත් සුපුරුදු පරිදි මේ රාත්‍රිය වෙන් කරලා තියෙන්නේ ඔයා වෙනුවෙන්. අපි දෙවෙනි හෝරාවේ රැඳිලා ඉන්නේ. ආට පුළුවන් ඔයාගේ හදවතේ තියෙන හැම දෙයක්ම අපිට කියන්න. අපි ලෑස්ති ඒ දේවල් අහගෙන ඉන්න.
1: කෙනෙක්ගේ කතාවක්, එහෙමත් නැත්නම් කෙනෙක්ගේ ජීවිත අත්දැකීමක් අහගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඒදේ ආයමත් යථා තත්ත්වයට පත් කරගන්න තවත් කෙනෙක්ට උදව් වෙනවා කියලා කියන්නේ හසිත දකින තරම් හිතන තරම් සුන්දර වැඩක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. මොකද කෙනෙක් කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට සිත වෙච්ච අසීරුම අපහසුම සිතිය වෙන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම අපි අනිවාර්යයෙන්ම හරි අවබෝධයෙන් අහගෙන ඉන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ ඒ ජීවිතය ඇතුලේ මොන මොන උස්පහත් වීම් තිබ්බද කියලා. ඉතින් ඒ කතාවලට වටිනාකමක් දෙන කෙනෙක්වත් අපි හොයාගන්න ඕනේ. කෙනෙක්ගේ කතාවකට වටිනාකමක් දෙන හැමෝටම බෑ. ඔයාට හිතනවා නම් ඔයාගේ හිතේ තියෙන ආදරණීය කතාවට හරි, එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ තියෙන දුක්ඛිත කතාවට හරි වටිනාකමක් දෙන්න අපි දෙන්නට පුළුවන් කියලා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. අපි හැමදාමත් ඔයා වෙනුවෙන් අපේ වෙලාව හැමතිස්සම වෙන් කරන්න සූදානම්. දෙකට මහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අටේ එන්.එල්.වී. තනටි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

සමහර දේවල් අහිමි වෙද්දී අපි හරියට හැසිරෙන්නේ අපිටවත් අපි ගැන හිතාගන්න බැරි විදිහට නිහසිත. ඇත්තටම ඒ දුක මෙච්චරක් කියලා අපිට කියන්න බෑ. නමුත් අපිට කාලයක් යද්දී ඒ ප්‍රශ්නත් එක්ක ඉඳලා ඒ දේවල් කාලයට හුරු වුණාට පස්සේ අපිට හිතෙන්න පුළුවන් ඒක තමයි අපේ ජීවිතයේ සිද්ධ වෙච්ච හොඳම සිදුවීම කියලා. සමහර අහිමි වීම ඇතුළේ අපි හිතනවා මෙයා මගේ ජීවිතෙන් අයින් වුණාට පස්සේ ඉස්සරහට මම මොනවද කරන්නේ, මගේ ජීවිතේ කොහොම ඉස්සරහට අරගෙන යන්නද කියලා අපි ලොකු ප්‍රශ්නාර්ථයක් ඇතුළේ වැඩ කරනවා. හැබැයි කාලයක් යද්දී අපේ සිද්ධිය කාලයට සාමාන්‍ය වුණාට පස්සේ අපිට හිතනවා අපේ ජීවිතයේ සිද්ධ වෙච්ච හොඳම සිදුවීම තමයි අර අහිමි වීම කියලා. ආපහු හැරෙන්න බැරි තැන්වලදී මත්තක විතරක් ඉතුරු කරගෙන ඉස්සරහට යන්න අපි හැමෝම හිත හදා ගන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙම හිත හදාගත්තොත් හසක

0: අපිට පුළුවන් අපේ ජීවිත ඉස්සරහට යන්න. ඔයා මොකද කියන්නේ?
1: සමහර දේවල් අපේ ජීවිතේට අහිමි වෙද්දී අපිටම හිතා ගන්න බෑ මේ මොකද වුනේ කියලා. අපිට ඒ දුක දරා ගන්න බෑ. මෙච්චරයි කියලා කියන්න බැරි දුකක් ඒක. සමහර වෙලාවල් වලදී කාලෙත් එක්ක තේරෙනවා ඒ දේ ජීවිතේට වුනේ හොඳ දෙයක්ද කියලා. අපේ ජීවිතේ අපිටම දැන් තමා හොඳම කාලේ උදා වෙලා තියෙන්නේ කියලා එතකොට හිතෙනවා. ඒත් ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. අපිට ඒ අහිමි වුණේ හොඳම කෙනා කියලත් සමහර අයට දැනෙනවා කාලයක් ගත වෙද්දී. හිත හදාගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඔයා කීවා වගේ ආපහු හැරෙන්නවත් බැරි තැන්වලදී මතක විතරක් ඉතුරු කරන් ඉස්සරහට යන්න අපි හිත හදා ගන්න ඕනේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අපරණ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn subodasana kavala udasana hala.
6: Supreme Radio the welcome show.
2: Satya davas pahema udey hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha pita vartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.9 ata ikma u devanta supiritya galaba dibin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane veladi gena obat koti patiye kuwan.
2: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 Supreme Radio

0: night. Supreme Radio. Dream night. Night.
1: අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: තුන්වෙනි හෝරාව මේ විදියට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. අපි අද දවසේ වත් එක ගත කරන අවසාන හෝරාව. මේ රාත්‍රිය හරි සුන්දරයි. මේ රාත්‍රියේ ඒ කළුවර අපිට එක එක දේවල් මතක් කරලා දෙනවා. අපේ ආදරණීය අතීතය, ඒ වගේම බලාපොරොත්තු වලින් පිරුණු අපේ අනාගතය, ඒ වගේම අපි කාලය ගත කරන මේ වර්තමානය. අතීතය, වර්තමානය, අනාගතය අතරේ අපි වෙලාවකට හරි තනි වෙනවා. ඒ දේවල් අපිට පෙළගස්සව ගන්න බැරි වුණාම, නැතත් අපි ජීවිතේ ගත කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඒ ජීවිතේ ගත කරන්න හිතාගෙන මේ කාලපරාසයන් ඇතුළේ අපි තනි වෙනවා. මේ හෝරාවත් අපි ලෑස්තියෙන් තියෙනවා ඔයා වෙනුවෙන්. ඔයාගේ ආදරණීය කතාවට ඉඩක් දෙන්න, ඔයාගේ බලාපොරොත්තු වලට ඉඩක් දෙන්න, දෙකටම එකතු වෙලා ඉන්න. හොට්ලයින් නම්බරයකට කෝල් කරපු කීප දෙනෙක් ඉන්නවා. එයාලව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. අනුරාධපුරේ පැත්තට යද්දී ඉන්දික මේ වෙලාව එකතු වෙනවා අපිත් එක්ක. ආදරය කරන වයිෆ් එකතු කරගන්න, ඒ වගේම පුංචි බබාවත්, පවුල හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න ඉන්දික කියලා දෙන්නේ. ආදරණ එකතු කරගන්න ඔයාලව. ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ මහියංගනේ පැත්තට. ඔන්න කසුන් මේ වෙලාවේ සුපුරුදු පරිදි අහගෙන ඉන්නවා ගෙදර ඇත් එක්ක. මේ වෙලාවේ පවුල හැමෝමත්, සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමත්, හසිත ඔයාවත්, මනීෂ ඔයාවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. බොහොම ස්තුතියි. වට්ස්ඇප් එක පැත්තෙත් කට්ටියක් ඉන්න එකතු කරගන්න.
1: මං යනවා නුවරට. නුවරින් දෙව්මිත් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. පවුල හැමෝම එකතු කරගෙන මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි දෙව්මිත් කියලා තියෙන්නේ. ඒත් එක්කම සඳුනි මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා, මහරගමෙන් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. අපි තොදෙනව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා. අද සතිය පටන් ගත්තා වගේම හරිම ආදරෙන් මේ ආදරය ගැන අපි අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011 2 510 510. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
1: මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
2: මම රත්නසිරි, මම ගම්පහ දේශී බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා, මට ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේක 30ක් කරේනෝ යන අධිපති ආර මොදලට ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචනට ගෙනවා. ලේස් ෂොප් එකක් කරන්න හිටිය මම ඉස්සෙල්ලා ලේස් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැය මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. අයිබෝන් නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude 7ට
9: The welcome show.
5: අනුග්‍රහය.
11: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ත්‍ය වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
14: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: කෙනෙක් කියනවනං හසිත, එයා ගියාට පස්සේ ඒ ගියේ එයාගේ වැරැත්තක් හින්දා. මගේ සම්බන්ධතාවය ඇතුලේ මගේ වැරැත්තක් කිසිම තිබ්බේ නෑ. තිබ්බ හැම වැරැත්තක්ම තිබ්බේ එයාගේ කියලා සම්බන්ධතාවයක් නැවතුණාට පස්සේ තවත් කෙනෙක්ට දොස් කියනවනං ඇත්තටම ඒක ලොකු අපරාධයක් හසිත. මොකද සම්බන්ධතාවයක් ඇතුලේ හැරයාම් වලදී එක්කෙනෙක්ට දොස් කියන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඉතින් මේ ගැන මට මෙන්න මේ විදිහට කියන්න හිතෙනවා. අහසකට දොස් කියලා මොකටද? මාව හොඳටම තෙමුනම්ම වහින බව දැන දැනත් කුටියක් කරන් නොගිය එක මගේම වරද වෙනකොට. ඇත්තටම හැරයාම් තනිවීම් වලට අපිට දොස් කියන්න කිසිම අයිතියක් නැහැ.
1: ඒ වචනවල හැංගුණු වේදනාව ආට දැනෙනව නේද මනීෂා?
0: අනිවාර්යයෙන්ම.
1: වහින බව දැන දැනත් කුඩයක් කරන් නොගිය එක වරදක් තමයි. අපි හැම දෙයකටම ලෑස්තියෙන් ආදරය කරන්න ඕනේ. එතකොට මොන දෙයකින් මොන විදිහට ක්‍රියා කරන්න ඕනේද කියලා අපිට තේරෙනවා. සම්බන්ධතාවයකදී හැරයාම් තනිවීම වලට දොස් කියන්නේ කොහොමද? අපි අපිව පාලනය කරගන්න ඕනේ. අපි අපේ ජීවිතේ ලස්සන කරගන්න ඕනේ. ලස්සනට ජීවත් වෙන්න නම් ලස්සනට හිතන්න, දරා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
0: every weekday at 4 p.m. in porto with aashi yali love sundara tanu paradise
1: mana bendulu ese nogetulu tan soya utuma yam satcharya
0: travel with supreme
1: satye davas paheva
6: the welcome show ahanna
0: dengu marantikai දැනුවත්වී වනකානමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක්. මටම කියාගන්න තැන් තියෙනවා තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන්න වැඩි හරියෙ නෑ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.
0: Supreme Radio.

0: සුන්දර දවසක සුන්දර හෝරාතුනක නිමාව. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් ආදරය ගැන ආදරින් කතා කරන්න ඔයා අපිත් එක්ක එකතු වෙලා හිටියා. ගොඩක් ස්තුතියි. හරිම ආදරණීය හදවතක් ඔයාට තියෙන්නේ. ඒ හදවත පරිස්සම් කරගන්න. කවදා හරි දවසක ඔයාගේ ජීවිතයට එකතු වෙන්න ඉන්න එයාට, ඔයාගේ ජීවිතයට එකතු වෙලා ඉන්න එයාට ආදරය දෙන්න, උපරිම ආදරය දෙන්න. ඔයාට ඔය ලස්සන හදවත වැදගත් වේවි. අපිටත් ඒ හදවත එලෙසින් ගොඩාක් වැදගත්. දිගටම එකතු වෙලා ඉන්න. තවත් දවසකට බලාපොරොත්තුවක් එක්ක තමයි මේ විදියට ඔයාගෙන් සමු කණ්ඩලා ඇස්තෙන් ඉන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට.
1: ජීවිතය කියන්නේ හමුවීම් වෙන්වීම් වල එකතුවක්නේ. හමු වෙන හැම කෙනාටම කොයිම දවසක හරි කොයිම වෙලාවක හරි වෙන්වීමක් අනිවාර්යම තියෙනවා. ඉතින් අපි අද රාත්‍රියේ 7ට මේ විදිහට හමු වුණා වගේම දැන් අපිට යන්න වෙලාවක් ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඉතින් හමුවීම් වෙන්වීම් අතරේ මේ යන ගමනේ අපිට හම්බ වෙච්චි මේ පැය තුන ඇතුලේ මම හිතනවා අපි ඔයාගේ ජීවිතේට කතා කරන්න පුළුවන්. ඔයා ඔයත් එක්කම කතා කරන්න ඕනේ. ආදරය ගැන කතා කළ යුතුම තවත් දේවල් ටිකක් කතා කළා කියලා. හෙටත් මේ විදිහටම අපි ආදරය ගැන කතා කරමු. ආදරෙන් විඳවන්නේ කොහොමද? එතකොට ඒ විඳවීම ඇතුලේ අපි කොහොමද ආයමත් නැගිටින්නේ? මේ හැමතේම ගැන කතා කරමු. එහෙනම් ගිහින් එන්න. සුබ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිත.

අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

Asu Navi Ekran Asu Navi Tuna Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

එක 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

Asunavyai Ikra, Asunavyai Tuna. Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ තිබේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රටා.

ඔය ඉතුන සුප්‍රීම් රේඩියෝ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

ටී ගාතාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාතාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාතාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 Supreme Radio. Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: ඔය තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

පමසිමින් විදෙස් දේශයන් අවියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ